0: ازرع في قلبك يقينا بأن ما كتبه الله لك سيأتيك في وقته وما فاتك لم يكن لك. عندما ينام العالم يبقى الأمل مستيقظا يهمس غدا قد يحمل لك ما دعوت به طويلا. يا رب إن كل إن كان في الغد خير لم نره فقربه إلينا، وإن كان في قلوبنا حزن لا يعلمه إلا أنت فبدله سكينة وفرجا، واجعل لنا من كل لين فجرا ومن كل دعاء إجابة.
1: وإلى هنا نأتي إلى نهاية برنامجنا لهذه الليلة، إلى أن نلقاكم في الأسبوع القادم عند السادسة مساء بتوقيت ملبون. هذه تحياتنا وتصبحون على وطن.
2: The World at Night on your local station, Plenty Valley FM.
3: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමි වන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිගැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගැනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න. වික්ටෝරියානු රජයේ විසින් බලය ලබා දී ඇත.
4: Station sponsor.
3: වික්ටෝරියාව පුරා පවුල් සඳහා වයස අවුරුදු 3 සහ 4 කින්ට වැඩසටහන් සඳහා නොමිලේ සැපෙන කින්ට ලබා දේ. ඒ සඳහා කිසිදු සුදුසුකමක් අවශ්‍යතා නොමැත. නොමිලේ සැපෙන කින්ට සමග පවුල් වලට ස්වාධීන කින්ට සඳහා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගු පැය ළමා සොරිකුම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ට සඳහා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ද සමග පවුල්වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ද පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබා ගත හැකිය. සමහර පවුල්වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත ආයුධම් කරුවන්ගේ පසුබිම් නැති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිතුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිතුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබාගත හැකිය. වික්ටෝරියානු රජයේ විසින් අනුමත කරන ලදී. මෙල්බන්
4: station sponsor.

सुबह संध्या आक अद जूनी मासे पहलो सुनिता सुपुरुदु सेनिहसिन सुपुरुदु लेंगत कमिन उन आप यदत्तावा ओबव स्वागेन स्वर्ण एफएम मारगेन एफएम तरंगमाला 88.6 मेलबर्न नोरे नोबटत अंतरजाले www.pbfm.org.au वेब बडवियन लोके अनेकुत प्रदेशवले इन नोबटत ලංකාවේ උණුසුම් තොරතුරුත් ස්වර්ණමය ගී රසකුත් කරපින්නගෙන තමයි අදත් අපි අවදින් ඉන්නේ. මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ආදරයෙන් තිළිණ කරන ස්වර්ණ FM වැඩසටහන. අදත් පුරා දෙහෝරාවක් සතුටින් වගේම සෙනෙහසින් ඔබ සමග ගත කරන්නට අපි සියල්ලෝම සූදානම්. සුපුරුදු වැඩසටහන් ගොන්නට අමතරව තවත් සුවිශේෂී වැඩසටහන් කිහිපයක් අද ස්වර්ණ FM රසවත් කරන්නට අප

තොරගෙන තිබෙනවා. විශේෂයෙන්ම එළඹෙන බදු කාලය සමග ඔබ කොහොමද ඔබේ බදු නැවත ලබා ගැනීම ක්‍රමවත්ම සිද්ධ කරන්න කියලා අද අපි ඔබට කියලා දෙනට සූදානම්. එවිතරක් නොවෙයි තවත් අතිශය වැදගත් සමාජ සත්කාරයක් පිළිබඳවත් අපි අද ඔබව දැනුවත් කරනවා. 94.2111 ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ දුරකථන අංකය වෙනද වගේම අදත් අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා. ඒ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා එවිතරක් නොවෙයි චෝදනා මේ සියල්ලටම 04.6.8.276.886 04.6.8.276 අපේ මැදිරියේ ජංගම දුරකථන අංකය ඔබට පුළුවන් කෙටි පණිවිඩයක් අපට එවලා ඔබට අවශ්‍ය දේ අපට කියන්න. සෞරද ආරාධනාව එන්න රැඳෙන්න අපස් සමග මේ පුරා දෙහෝරාම සතුටින් වගේම සෙනෙහසින් මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නගරේ ඉඳලා මහද්වීප 6කට ආදරයෙන් අරගෙන එන ස්වර්ණමය වැඩසටහන ස්වර්ණ FM.

0: වෙලාවහරියටම රෑටයි විනාඩි 11යි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ වෙලාව. මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට ආදරයෙන් අරගෙනෙන ස්වර්ණමය වැඩසටහන. රටේ තොරතුරු රසක් කතා කරන්නට තිබෙනවා. මිතුරන් රසක් අද මැදිරිය අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් සචින්ත.
1: අයිබෝන් පැතු මයිබෝන් සීලුම් දිනාටම.
0: පසුගිය සතිය පුරාවටම ලංකාවේ දේශපාලනය බොහෝ උණුසුම් පුවත් මවන්නට මාතෘකා බවට පත් වෙලා තිබුණා. මොනවාද තොරතුරු වාර්තා වෙන්නේ සලේගෙන තමයි වැඩිපුරම කතා කරන්න බොහෝ දිනක් පෙළඹිලා හිටියේ.
1: ඔව් ඇත්තට මම හිතන්නේ සලේ අපි හැමෝම දන්නා කර මේ වුණටත් රඳවුම් බාරේ තමයි සිටින්නේ. ඒ සම්බන්ධ විශේෂම තියෙන විශේෂම තියෙන ප්‍රතිරෝධය තමයි ඇත්තටම ඔහු රඳවා ගැනීම ක්‍රමවේද සම්බන්ධ විශේෂයෙන්ම PT අභිදතස්තවාදයේ මෙලක්මේ පනත එක එක ආකාරයට තමන්ට විරුද්ධවාදී මර්ධනය කිරීම සඳහා යොදා ගන්නවා කියන එක තමයි ඇත්තටම මෙහිදී ලැබෙන ප්‍රධානම චෝදනාව වෙන විපක්ෂයේ පැත්තෙන්. එසේම ඔවුන් කියන සලේට ඔහු විරුවෙක් විශේෂයෙන්ම ඔහුට අවශ්‍ය කරන අවම මට්ටමේ මානවිකම් සම්බන්ධව සහ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියන එක. ඒ වගේම ඊට ප්‍රතිචාර දක්වීම මා දැක්ක පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී අමාත්‍ය විජේපාල ආනන්ද විජේපාල මහත්මයා ප්‍රකාශ කරමින් සිදු කරා මේ වනතෙක් විමර්ශනයන්හි ප්‍රගතිය සම්බන්ධ ඔහු යම්කිසි කරුණු දැක්වීමක් ඉදිරිපත් කරා. මා මේදී ඒක අධිකරණයේ කටයුත්ත තිරින්ද නැවත කියන්නේ නැහැ. නමුත් ඔහු කරුණු දැක්වීම සිදු කරා මේ කරුණු විමර්ශනයේ හරහා මතුවලා තියෙනවා සහ තවත් විමර්ශන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය නිසා ඔහු රඳවුම් බාර තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් කියන කාරණා. ඒ වගේම මානව හිමිකම් සහ ඔහුගේ සිරකාරයේ රඳවුම් බාරයේ තියෙන ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව පරීක්ෂා කරලා වාර්තා ලබා දෙන්න කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ පත් කිරීම දක්වා සටන් කිරීමක් ඇතරම විමලියෝර වංශ උදේකම් මම්බෙල මහත්වරුන් නම් ගිසත් අපි සාකච්ඡා කරා මතකයි. ගිසත් ඔවුන් උපවාසයක් ආරම්භ කරා සලේ මජිද්‍ර සලේ මහත්මයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව යම්කිසි මැදිහත්වීමක් කියල යුතුයි කියන ද සම්බන්ධ. ඉතින් ඇත්තටම වෛද්‍ය වාර්තාව සම්බන්ධව මණ්ඩලය පත් කිරීම මූලික කරගෙන ඔවුන්ගේ සත්‍යග්‍රහ මේ වනට අවසන් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියට පරිශ්‍ර කටයුතු පැවැත්වෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඇත්තටම අතිශයින්ම සංකීර්ණ අධිකරණමය කටයුත්තකට එහා ගිය දේශපාලන කාරණා බවට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ අපි අධිකරණය ක්‍රියාවලියකට තියෙන්න ඕන නරකම තත්ත්වයක් තමයි ඒක. විශේෂයෙන්ම අපි නීතිඥුන් හැටියටත් අපිටත් කියන දෙයක් තමයි දකින දෙයක් තමයි විශේෂයෙන්ම අධිකරණ කටයුතු බොහොම ස්වාධීනව අධිකරණ නිලධාරීන්ට බලපෑමකින් තොරව පවත්වාගෙන යා යුතු කාරණාවක් කියලා. නමුත් දැන් මේ ආකාරයෙන් පාර්ශ්ව දෙකෙන්ම සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රධාන මාධ්‍ය හරහා මේ ඉතාමත් පුළුල් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් පාර්ශ්වයන් සලේ මේ වනටත් ප්‍රතිකාරය බවට පත් කළා. ඔහුට සමස්ත මේ පාශු ප්‍රහාරයේ වකිමත් පවරලා ඔහුට දඬුවම් පව නියම කරලා තියෙන බව අපිට පෙන්වුම් කරනවා. ඒ වගේම අනිත් පාර්ශ්වය මතක පළ කරන්න ඇත්තට මේ ඉතාමත් පක්ෂග්‍රාහීව ඇමරිකාවේ FBI ආයතනයේ පවා සොයා ගැනීම නොහැකි වූ කරුණු මේ පක්ෂග්‍රාහී ආකාරයේ සොයාගෙන ඉතාමත් මේ එක් පුද්ගලයෙක් අරමුණු කරමින් ඔහු පසුපස ගිහින් රාජපක්ෂ කණ්ඩායම දඩයම් කිරීම තේමා කරගනිමින් කරන ඉලක්කගත් දේශපාලන ක්‍රියාවලියක් ඇටති. මේ සම්බන්ධව පාර්ශ්ව දෙකටම යම් යම් කරුණු දැක්වීම තියෙනවා. මගේ පොදුවේ මාධ්‍යයකට අපිට කියන්න තියෙන මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලිය තමයි වැදගත් වෙන්නේ. ඉතින් මං හිතන්නේ අධිකරණ ස්වාධීනත්වයට අධිකරණ නිලධාරීන් විශේෂයෙන් මේ සියලුම තත්වයන් අධිකරණ නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට බලපාන ඔවුන් සමාජයේ මැත්තේ සමාජයෙන් පීඩනය ඔවුන්ට දැනෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ තමයි අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා මේ පාර්ශ්වයන් දෙකම තම තමන්ගේ මේ මත නිර්වචන සහ මේ අධිකරණ පරීක්ෂ සුවගැනීම සම්බන්ධ ඔවුන් මේ සමාජ මාධ්‍යවල දක්වන අදහස් පළ කිරීම අවම කරනවා නම් ඇත්තට මේක පරීක්ෂණය සාධාරණ ලෙසත් නිවැරදි ආකාරයට කිරීමට ඉවහල් වේ කියන එක.
0: ඔව් සමාජ මාධ්‍ය තමයි මේ දවස්වල මුළු ලෝකයේ පුරාම මත පළ කරන ප්‍රධානතම මාධ්‍ය බවට පත් වෙලා තිබෙන්නේ. මේක ලංකාවට විතරක් පොදු කාරණාවක් නෙවෙයි සචින්ත. අපිට අද පේන ඕස්ට්‍රේලියාවේ පවා සමාජ මාධ්‍ය මේ දේශපාලනයේ උඩු යටිකුරු කරන්නට බොහෝ වෙහෙසක් දරනවා කියන කාරණාව. ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි කියන තැන ඔබත් මමත් අපි හැමෝම ඉතාමත්ම උඩින් ඉහලින්ම ඉන්නවා ඊට හේතුව තමයි ඒ අය තමයි මේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වුනේ ඒ අයගේ ආදරණීයන් තමයි ජීවිතක්ෂයට පත් වුනේ ඒ අයගේ ආදරණීයන් තමයි සදාකාලික ආබාධිතයන් බවට පත් වෙලා තිබුණේ ඉතින් මේ කාරණා සියල්ලම නිසා අපි ඉතාමත්ම ඉහලින් විශ්වාස කරනවා පාස්කු ප්‍රහාරයේ බින්දිතයන්ට අත්‍යවශ්‍ය වශයෙන්ම යම්කිසි සාධාරණයක් ඉෂ්ට වේ යුතුයි කියලා. නමුත් දැන් මේ සිද්ධ වෙන්නේ ඒ දේද කියන කාරණාව තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේක දේශපාලනීකරණය වෙලා තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය මේ වසර ගණනාව පුරාම දේශපාලනීකරණය වුණා. ඒ දවස්වල දේශපාලනීකරණය වුණා අපි හිතමුකෝ සමහර විටකදී යම්කිසි කණ්ඩායමක් මේ පාස්කු ප්‍රහාරය භාවිත කරන්නම් බලයට එන්න එතනත් දේශපාලනයක් යොදාගෙන තිබෙනවා. හැබැයි ඊට පස්සේ ආපු හැමෝම සහ විපක්ෂ පක්ෂ කණ්ඩායම් හැමෝම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ අපි ආපු ගමන් හොඳ පරීක්ෂණයක් කරනවා. මේ එකී මෙකී නොකී කාරණා කියමින් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හැමදාමත්ම කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම සත්‍යින්ද දැන් අපිට පේනවා මේ මොහොත වෙනකොටත් පාස්කු ප්‍රහාරය අතිශය දේශපාලනීකරණයකට ලක් වෙලා තිබෙනවා. සුරේෂ් සලේ මහත්මයාව අත්අඩංගුවට ගැනීමත් දේශපාලනයක් පිටුපස තියෙන කාරණාවක් කියන එක ඕනෑම කෙනෙකුට මේ මොහොතේ හිතෙනවා සහ හැඟෙනවා. ඉතින් මේ කාරණාව සමහර විටකදී කෙතරම් දුරට සත්‍යයක්ද අසත්‍යයක්ද කියන කාරණාව පිළිබඳ තමයි අපිට තිබෙන්නේ ගැටලුව. හේතුව තවමත් සුරේෂ් සලේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයට යොමු කරලා නැහැ. මම හිතන්නේ සත්‍යින්ත මේ වෙනකොටත් සුරේෂ් සලේව මේ පාස්කු ප්‍රහාරයේ යම් යම් කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට හෝ ඒ සම්බන්ධයෙන් චූදිතයක් විදිහට අධිකරණ ක්‍රියාමාර්ගයට යොමු කරලා නැහැනේ. තාමත් ඔහු ඉන්නේ ජනාධිපතිවරයාගේ රැඳවුම් නියෝග මත පොලිසිය යටතේ. පොලිසිය යටතේ ඔහු තාමත් සැකකරුවෙක් පමණයි. ඉතින් අපි දැකලා තියෙනවා පොලිසියට අල්ලාගෙන යන එහෙම නැත්නම් අපේ වාසන් කියනනම් කුදලගෙන යන බොහෝ පිරිස් නිදොස් වෙලා ආපහු එනවා. සමහර අයට පොලිසිය කරන ක්‍රියාමාර්ග නිසා වැරදිකරු වෙන්නත් වෙනවා. ඉතින් පොලිසිය නෙමෙයිනේ වැරදිකරුද නිවැරදිකරුද කියලා තීරණය කරන්නේ. ඒක තීරණය කරන අධිකරණය. එතකොට සුරේෂ් සලේව අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි තවම?
1: ඇත්තට මම හිතන්නේ ඒක තමයි මෙතන තියෙන අයිරෝනික. මම හිතන්නේ ජාතික ජනබල වේගයේ තිබ ප්‍රධානම සටන් පාටයක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීම පනත අහෝසි කරනවා කියන්නේ. ඉතින් මං හිතන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත කියන්නේ ඇත්තටම අත්නොමතික පනතක්. ඉතින් ඒ හරහා යුද්ධයේ තිබිච්ච කාලය තුළ අපි දකිනවා ඒ වගේ කාලයත්තු සමහර අවස්ථාවලදී පුද්ගලයන්ගේ නිදහස සහ අයිතිවාසිකම් සීමා කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඒ හා ඒ ආකාරයෙන් ඒ කාලයේ තිබ්බ තත්වයන් මත ඇතිකරව පනතක් මේක. ඒ හරහා පිළිගන්නවන බොහොම පැහැදිලිව පුද්ගලයන්ගේ නිදහස සහ අයිතිවාසිකම් සීමා වුණා මේ පනත හරහා කියන එක. ඉතින් එම තත්ත්වය දිගින් දිගටම ආණ්ඩුව විසින් පවත්වාගෙන ආවා විවිධාකාර සාධාරණ කිරීම් මත තමන්ගේ රජයන්ට එහෙම නැත්නම් තමන්ගේ පාලනය විරුද්ධව ක්‍රියාකාරීන් මර්ධනය කිරීම. අපි දකින මේ මොහොත වලටත් විශේෂයෙන්ම දකින්න අර යාපනය ප්‍රදේශයේ ඊළම් තේමා සහිත ගීත ගායනා කර තරුණයෙක්ව රඳවම් භාරය තිබී ඊට කලින් අපිට මතකයි නීතිඥවරයෙක් රඳවාගෙන හිටියා ඒත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව දවස් ගණනාවක්. ඒ වගේම විවිධ පුද්ගලයන් විවිධාකාරී කාලීන කාලෙන් කාල රඳවාගෙන හිටියා. ඉතින් මේ මොහොත ඒ කොමන රඳවා ගැනීම සම්බන්ධවත් අපිට තියෙන විචනය තමයි අධිකරණ ක්‍රියාවලියට පරිබාහිරව සිදුවන අත්නොමතික ක්‍රියාවලියක් හරහා සිදුවන පුද්ගල නිදහස සීමා කිරීමක් කියන එක. ඉතින් අතර මම හිතන්නේ මේ මොහොත වන විට මේ පනතට පක්ෂව සහ විපක්ෂව හිටපු බොහෝ දෙනෙක් මේ පනත අහෝසි කිරීම කියන එක තමයි ඇවිල්ලා තියෙන එක පත් වෙලා තියෙන සුරේෂ් සලේ මේ සිද්ධවීම හරහා. මොකද අපි දකිනවා මේ හරහා මේ පනත හරහා ගොඩක් දුරට අඩත්තේට්ටම් වලපත් වුණේ නැත්නම් මේ පනත හරහා ගොඩක් දුරට සීමා කිරීම වලපත් වෙච්ච කණ්ඩායම හැම වෙලාවෙම විපක්ෂ කණ්ඩායම. දැන් මේ මොහොතේ විපක්ෂය ආණ්ඩු පක්ෂය ඔක්කොටම මේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන. ඉතින් ඇත්තටම නීත්‍යානුකූලව තමයි සුරේෂ් සලේ රඳවාගෙන සිටින්නේ ත්‍රස්තවාදය නැක්වී පනත හරහා ජනාධිපතිවරයාගේ නියෝගය මත. හැබැයි තන ගැටලුව තමයි ඒ නීත්‍යානුකූල తত্ত্বය කෙතෙක් දුර නීත්‍යානුකූලද කියන එක. ඒ වගේම කෙතෙක් දුරට ඒක අපි දකින ආකාරයට පුද්ගල අයිතිවාසිකම් සම්බන්ධව ගැටලුවකද කියන එක. ඉතින් මම හිතන්නේ මේ මොහොත වන විටත් ඔබ කිව්ව ආකාරයට සුරේෂ් සලේ සැකකරුවෙක්. ඒ වගේම ඔහු ඇත්තට විමර්ශනය කටයුතු පහසු කිරීමේ අරමුණින් තමයි තවදුරටත් රඳවාගෙන පවතින්නේ. ඉතින් ඒ සම්බන්ධව මේ මොහොතේදීත් අධිකරණ ක්‍රියාවලියකට ඍජුව ඔහු සම්බන්ධ කිරීමක් වෙලා නැහැ. ඉදිරියේදී පොලිසිය බීවර්තාවක් සහ මගින් හෝ වෙනත් වාර්තා මගින් ඔහු සම්බන්ධ කිරීම කරා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව හරහා වූ අවශ්‍ය කරන නඩු කටයුතු අවශ්‍ය කරන ඒ චෝදනා ගොනු කිරීම සිදු කරා. ඉතින් එතෙක් මේ අත්නොමති කාර හදවා ගැනීම සම්බන්ධ තමයි මම හිතන්නේ සමාජය තුළ කතිකාවක් ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒක නීතිය හරහා සිදු වුණත් පීතස්වාදී පනතේදී අනීතික භාවය මතුවෙච්ච අවස්ථාවකට තමයි මට මේ වෙලාවේ සඳහන් කරන්න තියෙන්නේ.
0: ඔව් මේ වෙනකොට සුරේෂ් සලේ මහත්මයාගේ බිරිඳත් නීතිඥවරුනුත් රහස් පොලිසියෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා සුරේෂ් සලේව බලන්න හැමදාම යන්න අවසර ලබා දෙන්න කියලා. ශානි අබේසේකර රහස් පොලිසිය භාර නියෝජ පොලිස්පතිවරයා ලිපියක් මගින් සලේ මැතිනියට දැනුම් දීමක් කරලා තිනවා අපිට එහෙම කරන්න බෑ. සතියේ එකපාරක් පමණයි ඔබටත් ඔබගේ නීතිඥවරුන්ටත් ඔහු බලන්න යන්න පුළුවන් කියලා. ඒ ලිපියට පිළිතුරු ලිපියක් සපයමින් දැඩි ස්වරයෙන් සුරේෂ් සලේගේ එම බිරිඳ ලියලා තියෙනවා නෑ ඔබ මේක අනිවාර්යයෙන්ම අපිට කළ යුතුයි ඒක ඔහුගේ අයිතිවාසිකම මූලික අයිතිවාසිකමක් මානව අයිතිවාසිකමක් කියන කාරණාව. සචින්ත මේ ඉතාමත්ම කෙටියෙන් විනාඩි කිහිපයකින් මට දැනගන්න කාරණාවක් තිබුණා ඔබ ලංකාවේ නීතිඥවරයෙක් විදිහට වැඩ කටයුතු කරපු නිසා සහ ලංකාවේ පොලිසියත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක් නිසා අපිට වඩා. දැන් අපි චිත්‍රපටිවලදීනේ දකින්නේ සැකකරුවේ කල්ලා ගියාම බාල් කෙල්ලලා පහර දෙනවා, එහෙම නැත්නම් ගුද මාර්ගයට යමක් ඇතුළු කරනවා, එහෙම නැත්නම් අඩන්තේ ටම් කරනවා, කලිසම් ගලවනවා, සත්තු ඇඟට දානවා. මේ වගේ දේවල් අපි අර ත්‍රාස ජනක චිත්‍රපටිවල වගේ දැකලා තියෙනවා. සහ දකුණු ඉන්දියානු චිත්‍රපටිවල වගේ අපි ඒවා නිතරම දකිනවා. සහ 88-89 දී අපිට අහලා තියෙනවා ඕවා වෙලා තියෙනවා දෙපාර්ශවයෙන්ම මේ මොකක් ධර්ම චක්‍ර කරකවනවා, පස්ස පැත්තට ඉස්ලොම් බට දාලා කම්බි කණු යවන මේ අපි අහලා තියෙනවා. හැබැයි මේ දැන් එහෙම දේවල් සිද්ධ වෙනවද? මොකද සුරේෂ් සලේගේ මේ කතාවත් එක්ක මේක ප්‍රබන්ධයක්ද, එහෙම නැත්නම් ඇත්තටම පොලිසියට යම් කිසි සැකකරුවෙක් අල්ලාගෙන ගියාම ඔය විදිහට වද දීලා පහර දීලා ප්‍රශ්න කරනවද? ඒක ට නීතියක් නැද්ද? පොලිසියට එහෙම කරන්න පුළුවන්ද?
1: පළවෙනිම කාරණා නීති රාශියක් තියෙන පොලිසියට කිසිම ආකාරයක ශාරීරික පීඩනයක් අඩත්තේට්ටම් පහර දීම් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ප්‍රායෝගික තත්ත්ව අපි දැකලා තියෙන විශේෂයෙන් දැන් මේ මොහොතදී අපි දකින සුරේෂ් සලේ කියන්නේ මේ ජනරාවරයේ හමුදා ඉහළ නිලධාරියෙක්, ඔහු රටක රටේ ප්‍රධානම නිලයක්. ඒ රටේ දූරාවලිය ගත්තත් ඒ දූරාවලියේ මුල් 100 තුල තියෙන දූරාවලියේ තියෙන තනතුරක් දරපු පුද්ගලයෙක්, ආරක්ෂාව සම්බන්ධව ඉහළම වකීමක් දරපු පුද්ගලෙක්, එහෙම පුද්ගලයෙක් පොලිසිය භාරයේ ඉඳද්දි පවා යම් යම් ආකාරයකට සැකසංකා සහිත ඒ වගේම දේවල් වෙනවා කියන අපිට දැනෙනවා. ඉතින් ඇත්තම කාරණාව ප්‍රායෝගික භාවිතය ඇතුළත ලංකාවේ ඉන්න සමහර හොරු, ඉතින් ඇත්තටම පොලිසිය තාමත් විශ්වාස කරන හොරු ඇත්ත කියන නම් ඉතින් මොකක් හරි ආකාරයට අඩත්තේට්ටම් කළ යුතුයි කියන එක. ඉතින් ඒ වගේම පොලිසිය ඇත්තම් ප්‍රශ්න කිරීම විශේෂයෙන්ම රඳවාගෙන ප්‍රශ්න කිරීම අපි දකිනවා. විශේෂයෙන්ම දුර බැහැර පොලිස් ස්ථානවල සිවිල් බලයේ, සමාජ බලයේ සහ විවිධාකාරයේ සම්බන්ධකම් අඩු පුද්ගලයන් යම් යම් වැරදිවල අපි කියන වැරදි ෆ්‍රේම් කරනවා. විශේෂයෙන්ම පොලිසියේ සම්බන්ධ ලොකුම චෝදනාවක් තමයි විවිධාකාරම පෙනී හිටලා තියෙන අවස්ථාවක අඟුලාන ප්‍රදේශයේ කාන්තාවකට ඒ පොලිසිය නිලධාරී අනවශ්‍ය ආකාරයේ යෝජනා කරා, ඒ ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒ තිබ්බ කේන්තියට පොලිස් නිලධාරීන් කරේ මොකද? ඇයට කුඩු පාර්සලයක් දැලා ඒව පොලිස් රත් පාරක් බාට අරගෙන ඒ වෙනුවට කඩු කටයුත්ත ආරම්භ කළා. ඒ හිරේ උපදී ඇත්තටම ඇය පළවෙනි අවස්ථාවේදී චෝදිතයක් බවට පත් වෙලා ඇය මහේස්ත්‍රාත් සහ මහාධිකරණ ක්‍රියාවලියෙන් පසු ඇය සිරගට නියම වෙනවා, දඬුවම් විඳිනවා. ඊට පස්සේ ඇය අභියාචනාධිකරණයේ අභියාචනය කරා තමයි ඒව අපි එළියට ගන්න. ඉතින් ඒ වගේ ඕනතරම් හේතු තියෙනවා. ඒ වගේ කුඩුප කට්ටයක් දාන එකේ සිට ඒ වගේම ශාරීරික අඩත්තේට්ටම් වලට සාකි වෙනස් කිරීම වල විශේෂම පිටගෙන දැක් තමයි ඇතම් කාරණාවලදී පොලිසියට අවශ්‍ය වෙන මොකක් හරි සැකකාරයක් හොයාගන්න මේකට. ඒතොර එහෙම එකක් හොයාගන්න බැරි නම් පස්සේ පොලිසිය කරන අතර වුණ කාවාරි අහිංසක මිනිස්සෙක්ව සැකකාරයක් කරලා ඔහු වැරදිකාරයෙක් කරලා ඔහු කරා පාපොච්චාරණ ලබාගෙන ඒකට ගැළපෙන සාක්ෂි හදලා අවශ්‍ය කරන අවස්ථාවල ඕනතරම් අපි උද්ගරණ දැකලා තියෙනවා. ඕනතරම් ඒකයි අද තව දුරටත් අධිකරණය තුළ ඕනෑම වරදක් සාධාරණ සැකෙන් ඔබ්බට ඔප්පවීම අතිශය වැදගත් වෙන නිසා පොලිසිය ඉදිරියේ කරන පාපොච්චාරණයන් අධිකරණයේ සාක්ෂි අටියට බාරගන්නේ නැත්තේ. මොකද එහෙම

0: அனுகூலத்தை அனுகூலகரங்க ஏஎஸ்பி வரே கெனை ஏஎஸ்பி சகார போலீஸ் அதிகாரி வரே வரே இதிரி பெட்டகோ ஈட்ட இகல் நிலதாரிய இதிரி பெட கரப்பு சாட்சி
1: பாப்போச்சாங்க
0: ஓ பாப்பீத்து இஹம நத்துவ சாமானிய அப்பித்தங்க போலீசியதின் மூலிக மூலிக பெமினில் தீனவனே மூலிக பெமினில் வெண்ட புலுவாங்க இதோட மூலிக பாப்போச் மூலிக சிதுவீம் சம்பந்தன பிரகாஷே வெண்ட புலுவ ஏ பிரகாஷே சா பிரகாஷே ஏ பிரகாஷே ஹட்டியட்டம சாட்சிய கேட்டு அதிகரணையிட்ட அனுகூல கரகண்ட பெஹ நமுத் ஏ பிரகாஷத்தின கருணு அதிகரணை துல தின சாட்சியிட்ட அனுகூல வீதி தம தவாத் உதாரணம் கிவோ தங்க பிகிமுக பிட்ட சோதனா மாம மாமகில பெமினில்லா கிதிர்பாத் கரணுவா பெத்தும்ட ரிஹிவ போலீசில் பெத்தும் மெஹம மட ஹம்முனா மே மெத்தன பார காவதி மட பெத்தும் கேஹுவ மங்க இக தமை மே போலீஸ் பெமினில்லா கிதிர்பாத் கரணே பெமினில் மாம திகனோ மெஹம மெஹம மெஹம மாம கேஹுவ மெஹம கரா இதுல பெத்தும் போலீசில் பாபோச்சாரணை கரணோ மே மம கேஹுவ தமை கிஹினே கிதி கே பாபோச்சாரணை பெத்தும்ட ஒன்னம் புல்வாங் அதிகரணையட கிஹில்ல கேன மம மெஹம கியுவே මට බය කරා මට කියන්න කිව්වේ මම කිව්වේ කියලා. එතකොට පැතුම් පොලිසියේදී කරපු පාපොච්චාරණය සාක්ෂියකට පිළිගන්නේ නැහැ. හැබැයි මම කරපු පැමිණිල්ල තියෙනවනේ. මම පැමිණිල්ල ගියද මේ හවල් පාර ගාව මෙන්න මේ වෙලාවට මේ මේ කරුණු මත ගැහුවා. උදාහරණයක් අපි කියමුකෝ දැන් මම ප්‍රකාශ කරනවා පෙරේදා ඒ කියන පාර ගාව හතහමාරට විතර ගැහුවා. මෙතන ලයිට් එකක් මම දැක්ක පැතුම්ගේ මූණ මම ඔකද ප්‍රකාශ. ඒතර නිදිචිවරය අහනවා ගැහුවේ දවස මොකද කොහොමද පැතුම්ගේ මූණ දැක්කේ කියන එක. එතකොට මූණ දැක්කේ හඳ එළියෙන් ගත්ත ලයිට් එකෙන් කියන. එදා හඳ එළිය දෙන්නම් අමාවක දවසක් වුණා හඳ එළිය දෙන්නේ දෙන්නේ නැහැ. ඔය වගේ උසාවියේ දෙන සාක්ෂිය පොලිසියෙන් ප්‍රකාශ සමග අපි කියන ඒක මේ සමාන විය යුතුයි. එතකොට ඒ ප්‍රකාශය කැටම අනුකූල කරගන්නේ නැහැ අධිකරණ. හැබැයි ඒ සාක්ෂි දෙක අතර සමානකමක් තිබිය යුතුයි. එතකොට මේ ප්‍රකාශය සහ උසාවි සාක්ෂිත පරස්පරයක් තිබ්බොත් අපිට පුළුවන් අධිකරණයේදී නීතිඥවරුන් හැටියට පරස්පරතාව ලකුණු කරන. ඒ කියන්නේ මේ ප්‍රකාශය පැමිණිල්ල දාලා තියෙන මෙහෙම දැන් මේ සාක්ෂිය කියන්නේ මෙහෙම. ඒතකොට පැමිණිල්ල කියපු පැමිණිල්ල සාක්ෂියදී ඒ විදිහට කියාගන්න බැරි වෙන්නේ මේ බොරු පැමිණිල්ලක් දාලා තියෙන්නේ. අන්න ඒ ආකාරයෙන් නඩු කටයුතු කණු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාපොච්චාරයන් නම් ඉතින් 100ට බොහෝ ප්‍රමාණයක් සත්‍ය නෙමේ බොහෝ වෙලාවට වෙන්නේ. ඉතින් නමුත් සමහරකට මම මැරුවා මරපු කේන්දර මම එහෙම අවස්ථාව වුණත් අපි දැකලා තියෙනවා. පොලිසිය ඉතින් සාමාන්‍ය ප්‍රශ්න කිරීම බොහොම පක්ෂග්‍රාහී විදිහට සිද්ධ වෙන නිසා ඔයාලට තේරෙම ඕනතරම් මේ මොහොත වෙනකොට ඒ වගේ දේවල් ලංකාවේ කොහෙද පොලිසිය කරනවා ඇති.
1: නමුත් ඔස්ට්‍රේලියාව වගේ රටක ඔබ පොලිස් අත්අඩංගුවට පත් වුණොත් ඔය පොලිසිය පරීක්ෂණයකට භාජනය කළොත් එහෙම ඔබට පුළුවන් කිසිම දෙයක් නොකිය ඉන්න සහ ඔවුන් ඔබට දෙනවා යම් කිසි මේ චොයිස් එකක් දෙනවා. ඔබ මේ පිළිබඳව යමක් කියනවද එහෙම නැත්නම් ඔබට පුළුවන් නොකිය ඉන්න. මොකද ඔබ යමක් කිව්වොත් එහෙම ඒක උසාවියේදී සාක්ෂියක් විදියට පිළිගැනෙනවා කියලා. ඔබට පුළුවන් ඔබට අවශ්‍ය නම් නීතිඥවරයෙක් මේ සඳහා ලබා ගන්න. නීතිඥවරයෙක් එක්ක කතා කරලා ඔබට පුළුවන් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. මම හිතන්නේ ලංකාවේ ඊතරම් කාරණයක් ප්‍රායෝගිකව සිද්ධ කරනවා කියලා දෙකක් තුනක් ඇනලා අවශ්‍ය දේ ලබා ගන්නවා.
0: ලංකාවේ ඕනනම් කිසි ප්‍රකාශයක් නොදීන්න පුළුවන්. ඒ නොදීන පොලිසිය දෙන්නේ කොහොමද ප්‍රකාශයක් ගන්න අවශ්‍ය කරන විදියට පොලිසිය කටයුතු කරන ඕනතර උදාහරණ අපි දැකලා තියෙනවා. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තමයි මේ වුණත් ඒ එම ක්‍රියාවලිය පටන් ගන්න කලින් තියෙනවා. මම හිතන්නේ මේ විදාකර තත්ත්වයන් තිබගෙන රෙකෝඩින් එක තියෙන්න ඕනේ. නිලධාරීන් යම් කිසි අවම ප්‍රමාණයක් ඉන්න ඕනේ. එතකොට CCTV කැමරා තියෙනවා. ප්‍රශ්න කරන කාමරේ සම්බන්ධව යම් කිසි නිර්ණායකයන් තියෙනවා. ඉන්න අනුකූල තමයි සාක්ෂි ගන්න. ඉතින් ලංකාවේ තියෙන පහසුකමුත් සාපේක්ෂව ඒ ආකාර නිර්ණායකයන් සහිත මම හිතන්නේ කෝට් රූම්ස් හරි පොලිස් රූම්ස් හරි හැම පොලිසියම ඇත්තෙත් නැහැ. ලංකාවේ තියෙන කේස් ලෝඩ් එකත් එක්ක ගත්තන් පස්සේ ඒ වගේ දෙයක් කරන්නත් ඉතින් මම හිතන්නේ ප්‍රායෝගිකව පුළුවන්. ඉතින් අපේ කට්ටිය දන්න විදිහට කොහොමද ප්‍රකාශය ගන්න තමයි කරන්නේ.
1: ඔව් සුරේෂ් සාලේ මහත්මයාගේ අත්අඩංගුවට පත් වීමත් ඔහුව රඳවා තබා ගැනීම සමග මේ වගේ නෛතික ගැටලු රැසක් රට පුරාම කතාබහට ලක් වෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳවත් ඔබව දැනුවත් කරන්නට තමයි මේ කතාව ඇදලා ගත්තේ.

0: අයිබෝන් අද අපි කිසති කලින් සාකච්ඡා කර ආකාරයට විශේෂ මද මැදිරියට අපි විශේෂ මුත්තන් ආර්ධ මුත්තන් කිහිප පළක්ම පැවිනවා කියලා අපි මුලින්ම සඳහන් කරා. ඒ අතරින් විශේෂයෙන්ම අද මේ මොහොතේදී අපිත් සම්බන්ධ වෙලා ඉන්නවා චමිල දිසානායක චැටැක්සි ප්‍රින්සිපල් ටැක්ස් ඒජන්ට්. විශේෂයෙන්ම අපි ඔහු අයිබෝන් කියලා මැදිරියට පිළිගන්නවා.
1: අයිබෝන් සචින්ත
0: අපි අදටම සාකච්ඡා කරන්න කැමැත්තෙන් ඉන්නේ. විශේෂයෙන් අපි දකිනවා මේ ටැක්ස් මේ මූල්‍ය වර්ෂය අවසානයේ දැන් ලබලා තියෙන ඉතින් අවසානයත් එක්කම ඉදිරි වර්ෂයේ සහ මේ වර්ෂයේ ටැක්ස් වලද ප්‍රවණතා මොනවාද ප්‍රමුඛතා මොනවාද ඒ දේවල් සම්බන්ධව අපිට සාකච්ඡා කරන්න අපේ ප්‍රේක්ෂකයන් රසිකයන් ගොඩ දෙනෙක් ඉල්ලීම් කරලා තිබ්බ. විශේෂයෙන් මේ සම්බන්ධව යම් සාකච්ඡාවක් කරන හොඳයි කියන එක. ඉතින් ඇත්තටම ඒකත් එක්ක අපි දකිනවා පසුගිය සතියේ බජට් එක එහෙම නැත්නම් අයවැය ප්‍රකාශයට පත් වුණා. අයවැය තියෙන ප්‍රමුඛතා මොනවද, අයවැය තියෙන පසුබිමත් එක්ක ඇති වෙච්ච නව තත්ත්වයන් මොනවද, තත්ත්වයන් එක්ක පසුගිය වර්ෂයේ ටැක්ස් වලට බලපාන්නේ කොහොමද, ඒ වගේ මේක ලබන වර්ෂයේ ටැක්ස් වලට බලපාන්නේ කොහොමද, ඒ සියලු දේ සම්බන්ධව සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම මේ වර්ෂයේ ටැක්ස් ඉයර් එක ඉන්ඩ එක දැන් තවම දවස් කීපයකින් ටැක්ස් ඉයර් එක මූල්‍ය වර්ෂය අවසන් වෙනවා. ඉතින් මේ මූල්‍ය වර්ෂයේදී ටැක්ස් එක ලොජ් කරද්දී අපි මූලිකව අවධානය යොමු කරු කාරණා මොනවද, ඒ සම්බන්ධව මොකද්ද වට මුලින්ම කියන්න තියෙන්නේ?
1: උසජින්ත ඇත්තටම ගත්තහම ෆෙඩරල් බජට් එකත් එක්ක ගොඩක් කටේ අමතක වුණා අපි අවුරුද්දක් මේ මූල්‍ය වර්ෂයක අවසානයේ ඉන්නේ කියන එක. මොකද තව සති දෙකක කාලයක් ඉක්ම ගියාට පස්සේ අපේ අලුත් මූල්‍ය වර්ෂය ආරම්භ වෙනවා. ඒ කියන්නේ 2026-27 කියන මූල්‍ය වර්ෂය. එතකොට ජූලි මාසේ පළවෙනිදාගෙන් පස්සේ ගොඩක් විශේෂයෙන්ම ඉන්ඩිවිජුවල් ටැක්ස් පේයර්ස්ලා ස්ටාර්ට් කරනවා ඒගොල්ලොගේ ටැක්ස් රිටර්න් ලොච් කරන්න. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන් මං හිතනවා එක තමයි කාලෝචිතම මාතෘකාව අපිට කතා කරන්න තියෙන 2026 වර්ෂයට අදාළ තමන්ගේ ටැක්ස් රිටර්න් එක ලොච් කරනකොට විශේෂයෙන් මොන වගේ කාරණා ගැනද විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ කියන එක. මොකද ATO එක අපි ගොඩක් කට්ටිය බජට් එකෙන් වෙච්ච ලොකු චේන්ජස් ගැන කතා කර කර ඉන්න අතරතුර ATO එක විශේෂ උපදේශ මාලාවක් නිකුත් කරලා තියෙනවා මේ 2026 වර්ෂය. එහෙම නැත්නම් අපි හරියටම කිව්වොත් 2025-26 කියන මූල්‍ය වර්ෂයට අදාළ ටැක්ස් රිටර්න් එක ලොජ් කරනකොට මේ ඉන්ඩිවිජුවල් ටැක්ස් පේයර්ස්ලාට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ඒරියාස්. මේකද විශේෂම සචින්ත අපිට පේන්න තියෙනවා පසුගිය වර්ෂවලට වඩා වැඩියෙන් ATO එක මේ වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මේකට හේතුව පසුගිය වසර ගණනාවක් පුරාවට ATO එක ටැක්ස් පේයර්ස්ලා ලොච් කරපු ටැක්ස් රිටර්න් වල තිබුණු අඩුපාඩු ඒගොල්ලෝ දැක්කා. ඒ වගේම දැන් නව තාක්ෂණය විශේෂම AI තාක්ෂණය භාවිතා කරනවා ගොඩක් වෙලාවට ATO එක ඇතුළු ගොඩක් ආයතන. ඉතින් ඒ වගේම AI ATO එක සමහර වෙලාවට ඩිරෙක්ට් AI තාක්ෂණය භාවිතා නොකරුවත් AI තාක්ෂණය භාවිතා කරන විවිධ ආයතන හරහා ATO එකට තොරතුරු වෙනවා. ඉතින් අපි මේක කියනවා data matching කියලා. ඉතින් ඒ එන තොරතුරුත් එක්ක ATO එකට පේන්න තියෙන පැහැදිලි කාරණාවක් තමයි මේ විශේෂයෙන්ම මේ ඉන්ඩිවිජුවල් ටැක්ස් පේයර්ස්ලා තමන්ගේ ටැක්ස් රිටර්න් එක ලොජ් කරනකොට ගොඩක් වැරදි අඩුපාඩු සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් සම්බන්ධයෙන්. එතකොට සචින්ත වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් කිව්වහම ලොකු පරාසයක් මේක ගත්තහම අපිට මේකයි කියලා කියන්න බෑ. මේකදී විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් කියලා කියන්නේ. දැන් අපිට දැන් අපි ටැක්ස් ඒජන්ට් කෙනෙක් විදිහට ගොඩක් වෙලාවට අපි ගාවට ටැක්ස් රිටර්න් එකක් ලොච් කරන්න ඉන්ඩිවිජුවල් ටැක්ස් පේ කෙනෙක් ආවහම සචින්ත අපිට කියනවා ගොඩක් මට තියෙනවා උදාහරණයක් විදිහට ගන්න මගේ දුරකථන බිල්පත ක්ලේම් කරන්න පුළුවන්ද, මගේ මෝටර් වෙහිකල් එකේ එක්ස්පෙන්සස් මට ක්ලේම් කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් තවදුරටත් මම පොඩි සෙල්ෆ් ස්ටඩි එකක් කෝස් එකක් කරලා තියෙන මේ කෝස් එකේ බිල් එක ක්ලේම් කරන්න පුළුවන්ද, ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල් එකෙන් ගෑස් බිල් එකෙන් පර්සන්ටේජ් එකක් ක්ලේම් කරන්න පුළුවන්ද, ඒ වගේම ගෙදර තියෙන තමන්ගේ NBN කනෙක්ෂන් එක නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙන් පොඩි පර්සන්ටේජ් එකක් ක්ලේම් කරන්න පුළුවන්ද, මේ වගේ කරුණු කාරණා ගණනාවක් අපෙන් අහනවා. ඇත්තට මෙහිදී විශේෂයෙන්ම සචින්ත මේ ඉන්ඩිවිජුවල් ටැක්ස් ප්ලේයර්ස්ලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් කිව්වහම තමන් අවබෝධ කරගන්න ඕනේ තමන්ගේ රැකියාවට සම්බන්ධ මොන වගේ වියදම්ද තමන් සිද්ධ කරන්න කියලා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ යම්කිසි සේවක මහත්තයෙක් ඉන්නවා. ඔහු වෙළඳ ව්‍යාපාරික ස්ථානයක කැෂියකේ වැඩ කරනවා. එයාට ඒකට මාසික වේතනයක් හම්බ වෙනවා. එතකොට මෙයා ඇවිල්ලා TFN එකට වැඩ කරන්නේ. අපි එමු නැත්නම් PYG employ කෙනෙක් කියනවා. එයාට සැලරි එකක් හම්බ වෙන්නේ. එතකොට එයාට අපි හිතමුකෝ fortnightly හරි monthly හරි එයාගේ සැලරි එක හම්බ වෙනකොට එයාගේ වේතනයට අදාළ tax එක withhold කරලා එයාගේ employee ATO එකට pay කරනවා. එතකොට මෙයා දැන් ඔය tax return එක lodge කරන්න ගියාම දැන් මේ tax refund එකක expectation එකෙන් යන මෙයාට tax refund එකක් ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ රැකියාවට අදාළව තමන් යම් කිසි වියදමක් කරොත් ඒ වියදමට අදාළ දේ claim කරලා එතකොට තමන්ගේ අර taxable income එක අඩු වෙනවා. එතකොට ඒ taxable income එකට තමයි අපි tax එක calculate කරන්නේ. එතකොට අර තමන් ගෙවලා තියෙන tax එක තමන්ගේ මූලික වේතනයට අපි basic salary එකට තමයි tax එක pay කරලා තියෙන්නේ withhold කරලා එයාගේ employer. ඒ දෙක අතර difference එක තමයි යාට refund එකක් විදියට හම්බ වෙන්නේ. මේ වගේ වෙලාවක දැන් අපි හිතමුකෝ දැන් ඒ වගේ cashier කෙනෙක් ගියාම අපිට ඇත්තටම එයාගේ රැකියාවට ඩිරෙක්ට්ලි මොන වගේ වියදම්ද තියෙන්නේ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක ඇත්තටම ඉන්ඩිවිජුවල් ඒ tax payer අවබෝධ කරගන්න ඕනේ. ඇත්තටම මේ මම කරන සමහර වියදම් මගේ රැකියාවට අදාළද කියලා. ගොඩක් වෙලාවට අපිට කියන දේ තමයි අපි අලුත් මොබයිල් ෆෝන් එකක් ගත්තා මගේ ටෙලිෆෝන් බිල් එකෙන් percentage එකක් claim කරන්න කියලා. ඒ වුණාට අපිට බැලුම් පේනවා සමහර වෙලාවට ඔහුගේ රාජකාරී කටයුතු වලදී මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට මොබයිල් ෆෝන් එහෙම නැත්නම් ටෙලිෆෝන් වියදම් කියන දේවල් අපිට claim කරන්න බැරි වෙනවා. හැබැයි අපි හිතමුකෝ දැන් ඒ වගේ සේවකයෙක් සමහර වෙලාවට තමන් කැෂියකේ ඉන්නේ ෆ්‍රන්ට් ගොඩක් වෙලාවට තමන් ගනුදෙනු කාර් බවුතුත් එක්ක ඩිරෙක්ට් එක්ස්පෝස් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට එයාගේ සනීප ආරක්ෂක කටයුතු වලට එයා මාස්ක් එකක් පාවිච්චි කරනවා නම් අපි PPE items මොන හරි පාවිච්චි කරනවා නම් අන්න ඒ වගේ දේවල් එයාට claim කරන්න පුළුවන්. හැබැයි employee ඒ වගේ දේවල් එයාට දෙන්නේ නැත්තම් ඒ වගේම තමයි සමහර වෙලාවට ඒ වගේ කෙනෙක්ට විශේෂ ඇඳුමක් අඳින්න වෙනවා නම් ඒ කියන්නේ occupation එකට specific විත් ඇඳුමක් ඒ වගේ දේවල් වලට අපිට පුළුවන් ඒ වගේ කෙනෙක්ට claim කරන්න. හැබැයි එහෙම නැතුව තමන්ට අහන්න දකින්න ලැබෙන තමන්ගේ යාළුවා work related deduction විදිහට claim කරන expenses හැම දෙයක්ම සචින්ත අපිට හැම කෙනෙක්ගෙම tax return එකක් ඇතුලේ claim කරන්න බෑ.
0: ඔව් ඇත්තට මම හිතන්නේ පුළුල් පැහැදිලි කිරීමක් කරා. මොකද ඇත්තට මේක මේ වචනෙන් දෙකෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ ඒ සම්බන්ධව තවත් පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය නම් අපි වෙනමත් අපි සාකච්ඡා කරන්න කැමැති. ඒ වගේම පුද්ගලික මටත් තිබ්බ දෙයක් තමයි මේ deduction කියන කාරණාව ආවන් පස්සේ අපි දකිනවා tax එක lodge කරද්දී අපි සමහරක් වෙලාවට අපි මේක මේ පුද්ගලිකවත් කරගන්න පුළුවන්. ඉතින් පුද්ගලිකව මේ tax එක lodge කරද්දී විශේෂයෙන් මමත් කරලා තියෙන දේ තමයි මේ gift කියන column එකට. ඉතින් අපිට හිතන ගණන් සමහර කට්ටිය දානවා. ඒ වගේම සමහරක් අවස්ථාවල ඇත්තටම ඒගොල්ලෝ ඔය පුණ්‍යායතන වලට අපි ගත්තොත් Lions Club වෙන්න පුළුවන්, දන්සල් වලට වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වලට යම්කිසි මූල්‍ය පරිත්‍යාගයන් කරනවා. හැබැයි ඒ මූල්‍ය පරිත්‍යාගයන් වෙන්න පුළුවන් නැත්නම් gift එකක් අරන් දෙනවා අම්මට. ඒවල අම්මා ඉන්නේ ලංකාවේ. එතකොට ඒ වගේ තත්ත්වයන් අපි ලංකාවට gift එකක් ආව නැහැ. ඇත්තට gift එකක් අරගෙන. ඇත්තට gift සහ ඔය මේ ඒ පුණ්‍යායතන සම්බන්ධව ඒ දේවල් සම්බන්ධ පොඩි මම හිතන්නේ ගොඩ දිනට එක අපැහැදිලි. මොකද්ද gift එක, මොන gift එකද ඒකට මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ සම්බන්ධ පොඩි පැහැදිලි කිරීමක් එක්ක කොහොමද අපි මේ දේවල් ටැක්ස් එක ලොජ් කරන්නේ පාවිච්චි කරන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න බඳ අපිට.
1: ඔව් සචින්ත, ඇත්තටම ඔබ ඇහුවේ ගොඩාක් අපේ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකන් අපේ කමියුනිටි එක ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මේගොල්ලොන්ට තියෙන මේ පොදු ප්‍රශ්නයක් මේක. මොකද ගොඩක් කලාවට අපි ඇත්තම කතා කරොත් පන්සලකට ගියහම ගොඩක් වෙලාවට අපි යම් කිසි මුදලක් ඩොනේෂන් එකක් විදිහට දෙනවා. ඇත්තටම උතන සචින්ත භාවිතා කරපු වචනවල මේ gift එකක් ඇත්තටම මම කැමති ඔක gift එකට වඩා ඩොනේෂන් එකක් විදිහට කතා කරනවා නම් ඒ වගේම මේ ඩොනේෂන් නුත් අපි හිතමුකෝ අපි පන්සලට වේවා එහෙම නැත්නම් ගොඩක් තියෙනවා අපේ තව ඔය වෙල්ෆෙයා කරන ඇසෝෂියේෂන් තියෙනවා ගොඩක් තව චැරිටි සමಿತಿ සමාගම් තියෙනවා. ඉතින් මේ අපේ කට්ටියට දෙන අවබෝධයක් තමයි අපේ කට්ටිය හිතන දෙයක් තමයි අපේ ටැක්ස් පේයර්ස්ලා අපි යම් කිසි මුදලක් මේගොල්ලොන්ට donation එකක් විදියට හරි අපි හිතමුකෝ gift එකක් විදියට හරි දුන්නොත් මේක අපේ tax return එකේ claim කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම වැරදි සචින්ත. අපිට tax deduction එකක් විදියට claim කරන්න නම් ඇත්තටම කරුණු කාරණා කීපයක් තියෙනවායි අපි මුදල ලබා දෙන ආයතනය සම්පූර්ණ කරලා තියෙන්න ඕන. පළවෙනිම කාරණාව තමයි මේ ආයතනය approved charity එකක් විදියට ඕස්ට්‍රේලියාවේ ලියාපදිංච වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම approved charity එකක් විදියට ලියාපදිංච වෙලා තිබුණු පළියෙන්ම අපිට ඒ ආයතන වල ලබා දෙන යම් කිසි මුදලක් gift එකක් හෝ donation එකක් විදියට දුන්නා කියලා අපිට ඒක claim කරන්න බෑ. ඒක ATO අපේ Australian Tax Office එක යටතේ ඒක deductible expense එකක් විදියට claim කරන්න පුළුවන් ආයතනයක් විදියට register වෙලා තියෙන්න ඕන. ඉතින් එතකොට අපිට ATO එකේ අවශ්‍ය පහසුකම් සම්පාදනය කරලා තියෙනවා. ඔය ඔබ යම් කිසි වූ donation එකක් කරනවා නම් ඒක ඔබට search කරලා බලන්න පුළුවන්. මේ donation එක අපිට claim කරන්න පුළුවන්ද deduction එකක් විදියට අපගේ tax return එකේ කියලා. එහෙම නැතුව අපි පන්සලකට හෝ සමහර ලාවට දන්සලක් තියෙන වෙලාව දන්සල සංවිධානය කරන කට්ටියට හෝ අපි ලබා දෙන මුදල අපිට tax deduction එකක් විදිහට claim කරන්න බෑ සචින්ත.
0: ඔයක මම තව දෙකක් දැකලා තියෙනවා අතට gift කියලා කොළම් මේකුත් තියෙනවා සාමාන්‍ය tax lodge කරද්දී. ඒ gift එකට දාර වෙන කාරණා මොනවද ඇත්තටම?
1: මෙහෙමයි. ඔතන ඒක ඇත්තටම භාවිතා වෙන අවස්ථාව අනුව තමයි ඕක අපිට අපිට අපිට සලකන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් ඩොනේෂන් එකක් සහ gift එකක් ඒක අපි භාවිතා කරන කතාව අනුව දැන් gift එකක් අපි මෙහෙම හිතමුකෝ සමහර වෙලාවට approved charity තියෙනවා. දැන් ඩොනේෂන් එකක් සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි මූල්‍ය වශයෙන් තමයි අපි ඒ දායකත්වය ලබා දෙන්න ගිහිල්ලා. අපි හිතමුකෝ මෙහෙම දෙයක් අපිට කරන්න පුළුවන් සමහර වෙලාවට මේවත් ඇත්තටම allowable deduction සමහර වෙලාවට individual නොවුනත් ව්‍යාපාරයකට අපේ තියෙනවා යම් කිසි සෙට් එකක් වත්කමක් අපිට මේ වත්කම පුළුවන් gift එකක් විදියට charity එකකට දෙන්න. ඒ වගේ වෙලාවට ඒක donation එකක් වෙන්නත් පුළුවන් ඒක gift එකක් වෙන්නත් පුළුවන් සචින්ත. ඒ වගේ දැන් gift එකකට යන වෙලාවෙදී ඒක අර මූල්‍යමය වශයෙන් දෙන වෙලාවල් තියෙනවා සමහරවිට ද්‍රව්‍යමය වශයෙන් දෙන වෙලාවල් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක තමයි ඔක ඇත්තටම category වෙන්නේ මූලික වශයෙන් අපිට ඔක donation එකක් විදියට අඳුන ගන්න පුළුවන්.
0: ඔව් ඇත්තටම මම හිතන්නේ අපි දැන් මේ සාකච්ඡාවේ පොඩක් ප්‍රමුඛතාව ලබා දුන්නේ මේ පර්සනල් ටැක්ස් ලොජ් පොන්ඩ් ඒ කියන්නේ පුද්ගලික කැටි කොහොමද මේ ටැක්ස් ලොජ් කරද්දී භාවිත වෙන ප්‍රශ්න සම්බන්ධ මම හිතන්නේ තව දෙයක් තමයි අත්‍තර අපි දකිනවා ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මේ විදිහෙන් බොහෝ වෙලාවට මේ කෑෂ් ජොබ් කියන එක බොහෝ ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. මට හරියට පළවෙනි ප්‍රශ්නය ඔස්ට්‍රේලියා නීති අනුව කෑෂ් ජොබ් එකක් කරන එක නීත්‍යානුකූලද නැත්නම් නීති විරෝධීද?
1: සජින්ත මෙහෙමයි මට ඕකට ඔබට දෙන්න තියෙන බොහොම සරල පිළිතුරක්. ඔස්ට්‍රේලියාවේ ඇතුලේ තාම මුදල් භාවිතය තහනම් කළා නැහැ. ඔබට යම් කිසි වූ සීමාවන් වලට යටත්ව මුදලින් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. මෙතන වැදගත්කම වෙන්නේ අනිත් එක තමයි ඔස්ට්‍රේලියාවේ ඇතුලේ අපිට තියෙන්නේ අපි ස්වේච්ඡාවෙන් තමයි අපේ ටැක්ස් රිටර්න් එක අපි ලොච් කරන්නේ. ඒ කියන්නේ වොලන්ටරි ඩිස්ක්ලෝසර් සිස්ටම් එකක් තමයි අපේ ඔස්ට්‍රේලියන් ටැක්ස් සිස්ටම් එක. එතකොට ඔබ හිතන්න ඔබ යම් කිසි සේවාස්ථා යම් කිසි ස්ථානයකට ගිහිල්ලා ඔබ යම් කිසි සේවාවක් සපයනවා. ඒකට ඔබට ලියාපදිංචි ABN එකක් එහෙම නැත්නම් ඔස්ට්‍රේලියන් බිස්නස් නම්බර් එකක් ඇස සෝල් ට්‍රේඩ් ඔබට තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ සේවාවට අදාළ ඉන්වොයිස් එකක් ඉෂු කරන්න ඕන. ඒක තමයි නීතිය. එතකොට ඔබේ ඉන්වොයිස් එක සමහර වෙලාවට ඔබ යම් කිසි සොෆ්ට්වෙයාර් එකක් යූස් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ලිඛිත අතෙන් ලියලා හරි කොහොම හරි ඔබට යම් කිසි කන්ෆර්මේෂන් එකක් අදාළ පාටියකට දුන්නහම ඔහු ඔබට කෑෂ් මුදලින් ඒ වටිනාකම ගෙව්වොත් ඒක ඇත්තටම සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේක රිපෝට් වෙන්නේ නැහැ ATO එකට සහ මේක මම රිපෝට් කරන්න ඕනේ නැහැ කියලා. මෙන්න මෙතනදි තමයි අර වොලන්ටරි ඩිස්ක්ලෝසර් සිස්ටම් එක එන්නේ. ඒ වගේම තමන්ගේ එතිකල් ග්‍රවුන්ඩ්ස් වලටත් අදාළව ඉතින් සමහර කට්ටිය මේ දේවල් රිපෝට් කරනවා. හැබැයි මට කියන්න තියෙන්නේ එහෙම මුදලින් ඔබට යම් කිසි පේමන්ට් එකක් කරොත් ඒක ඉලීගල් වෙන්න තියෙන අවස්ථාවක් බොහොම දුරට අඩුයි. මොකද යම් කිසි වූ ලිමිට්ස් වෙනවා ට්‍රාන්සැක්ෂන්ස් වලට යන්න පුළුවන්. එහෙම නැතුව ඔබට මුදලින් යම් කිසි කෙනෙක් payment එකක් කරොත් ඔව් ඒක ඔබට ඇත්තටම ලබාගෙන ඒක ඔබගේ tax return එක ඇතුලේ ඔබට report කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි සචින්ත ඕකේ අනිත් පැත්ත ගත්තහම තියෙන්නේ දැන් ඔබට ඔය මුදල ලබා දෙන්නේ යම් කිසි ව්‍යාපාරිකයෙක් නම් තවත් ව්‍යාපාරික ආයතනයක් නම් ඔවුන් මේ මුදල deduction ඔවුන්ගේ expense එකක් විදිහට තමන්ගේ business එක ඇතුලේ claim කරන්න යනකොට ඔවුන් මේක ගොඩක් වෙලාවට ATO එකට report කරනවා. ඉතින් ඒ හරහා සමහර වෙලාවට ඔබට මුදලින් හම්බෙන දේ ඔබ හිතුවට මේක මගේ බැංක account එකට ගිහිල්ලා නැහැ සහ මේක කිසිම system එකකට අදාළව report වෙලා නැහැ කියලා සමහර වෙලාවට ඔබ සේවා සපයලා තියෙන ඒ ආයතනයේ ওই පුද්ගලයා ඔහුගේ tax return එක lodge කරන වෙලාවේ ඒ මුදල වියදමක් විදියට report කරලා ඔබේ සමහර වෙලාවට ABN අංකය වූ එක අපි මොකද ඒක තියෙනවා tax compliance දෙයක් තියෙනවා යම් කිසි ව්‍යාපාර ආයතනයක් කොන්ත්‍රාත් කරුවන් අපි එහෙම නැත්නම් sub contractors ලා use කරොත් එහෙම ඒක වියදමක් විදියට අපි tax return එකේ claim කරොත් එහෙම taxable payment annual report TPR report කියලා අපි කියනවා කෙටි කරලා ඒ taxable payment annual report එකක් lodge කරන්න ඕනයි අදාළ ව්‍යාපාරිකයා වූ ඒ ව්‍යාපාරික ආයතනය. ඉතින් එහෙම වුණාම ඔබ නොදනුවත්වම සමහරලාට ඔබට මුදලින් හම්බ වෙච්ච ඒ ආදායම ATO එක ගාවට information ගිහිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි මම නම් දෙන්න තියෙන උපදේශය ඔබට ඕස්ට්‍රේලියාව තුල ඔබ යම් කිසි වූ මුදලක් ඔබ උත්පාදනය කරගන්න ඔබට ලැබෙනවා නම් ඒ දේ ඔබ කොහොම හරි tax return එක ඇතුලේ report කරලා එයට අදාළ සාධාරණ ඒ ආදායම ඉපෙීම සඳහා ගිහිල්ලා තියෙන වියදම් ටික claim කරලා ඒ අදාළ compliance ටික හරියට meet කරගන්න එක තමයි සචින්ත හොඳම කාරණාව.
0: අතන මම හිතන්නේ මේ වගේම දැන් tax return එකම නනිත් බොහොම වැදගත්ම කාරණා තමයි ABN income එක විදගෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ රැකියාවට TFN එකට රැකියාව කරනව නම් අතට ගොඩ දෙනෙක් අපි කිමු ඔබ දුවන වෙන්න පුළුවන් වෙන මොකක් හරි ආහාර මේ ඩිලිවරි කරන ආයතනයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන විවිධාකාරයේ සබ් කොන්ට්‍රැක්ට්ස් වගේ දේවල් කරන ගොඩාක් පිරිසක් ඉන්නවා විශේෂයෙන් ස්ටුඩන්ට්ස් ලා පවා. එතකොට ඒගොල්ලන්ගේ ඉන්කම් එක අපි ABN income එකට තමයි බොහෝ වෙලාවට අපි මේ වෙලාවට ඉන්ක්ලූඩ් කරන tax return එකට. එතකොට ABN income එක සම්බන්ධව මේ tax මේ මූල්‍ය වර්ෂය ඇතුළත තියෙන මොකක්ද ප්‍රවණතාවය ඇත්තද? මොකද අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණා. මොකද ගොඩක් වෙලාවට ඔකී වගේ self declare කරන එකේදී ගොඩක් දෙන declare කරන්නේ නැති කැලලක් තමයි ඒක. දැන් ඉස්සර අපිට මතකයි ඔය ඔබ වගේ platforms වල මේ ඒ ආදායම් කිලිම මේ tax එකට ආවේ නැහැ. නමුත් දැන් මේ දේවල් එනවා. ඒ වගේ වෙනස්කම් මොනවද විශේෂයෙන්ම අපි දකින students ලා ගොඩක් ABN income වලට කරනවා. පැවිසි අතර ඔවුන්ට තියෙනද ඕන් සැලකිලිමත් කාරණා මොනවද? යම් කිසි අවස්ථාවක දැන් ඒ තමන්ගේ තියෙන අවර්ස් ප්‍රමාණය මේ ABN එකේ අපි ABN එකට අපි කරලා දුර මේ පැය ගණන් සඳහන් කරන්නේ නැහැ. ඒතකොට ඒ වගේ දේවල් තියෙන අවදානම් මොකද්ද කියන සම්බන්ධ මොකද්ද ඔබට ඔබ අද්දකින් මේක කියන්න තියෙන දේ?
1: ඔව් සචින්ත ඔබ හැමදාමත් වගේ බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇහුවේ. මෙතන ගත්තාම මේට අවුරුදු 4කට 5කට එහායින් ගියාම ගොඩක් වෙලාවට සමහර සෝල් ට්‍රේඩර්ස් ලා අපි කියනවා පර්සනල් ABN එකක් රෙජිස්ටර් කරගෙන වැඩ කරන කට්ටියගේ ආදායම් ගැන ATO එකටත් අවබෝධයක් තිබුණ නැහැ. මොකද මේකට හේතුව ATO එකට තොරතුරු හම්බුන්නේ නැහැ, හම්බ වෙන විදිහක් නැහැ. ඔවුන් එක self declare කරේ නැත්තම් එක්කෝ එහෙම නෝ tax return එක review කරන්න ඕනේ, ඒගොල්ලෝගේ bank statement check කරන්න ඕනේ, ඒ වගේ information එකතු කරගන්න. හැබැයි දැන් සචින්ත අපි මේකට කියනවා මේ ATO එක data matching. ඒ කියන්නේ මේකෙදි කරන්නේ ATO එක මේ වගේ සේවාවන් සපයන මහ පරිමාණ ආයතන ගමු අපි Uber, ඒ වගේම ඔය තව DD, DoorDash වගේ ඒ වගේ delivery services කරන ආයතන සහ ඔය taxi service දෙන ආයතන වලට specially compulsory කරලා තියෙනවා. අර මම ඉස්සරහ සඳහන් කරා වගේ taxable payment annual report එක lodge කරන්න. එතකොට ඔබ ඒ platform හරහා යම් කිසි මුදලක් අපි ආදායමක් ඉපෙව්වා නම් ඒ ආදායම ATO එකට යනවා. ඒ වගේම අපි හිතන් ඉන්නේ මේ තියෙන මහා පරිමාණ ආයතන වලින් විතරයි මේ තොරතුරු යන්නේ කියලා. එහෙම නෙවෙයි. දැන් ගත්තාම ඔබ හිතමු දැන් අපි හිතමුකෝ දැන් ගොඩක් අපේ ශ්‍රී ලංකාවේ අපේ ස්ටුඩන්ට්ලා කරන දේවල් තමයි ෆැසිලිටි මැනේජ්මන්ට් ආයතනවල සේවාවල් සපයනවා විවිධ ට්‍රේනින් කටයුතු එහෙම නැත්නම් ඩිලිවරි වගේ දේවල් කරනවා කියලා. දැන් ඔවුන්ටත් විශේෂ මේ ඔවුන් සේවාවල් සපයන ආයතනවලටත් අනිවාර්ය කරලා තියෙනවා ඔවුන් සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා යූස් කරනවා නම් ඒ ටැක්සබල් පේමන්ට් රිපෝට් එක ලොච් කරන්න. ඒ හරහා ATU එකට තොරතුරු වෙනවා විවිධ ආයතන හරහා ඔබ කොච්චර මුදලක් ABN එකට උපයලා තියෙනවද කියලා. ඒ වගේම සචිත්ත තව දෙයක් එයා ටාස්ක ඒ වගේම විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් තියෙන කට්ටිය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ එයා BNB ප්ලැට්ෆෝම්ස් වලින් ඒ වගේම රියල් ස්ටේට් ඒජන්ට්ස්ලා හරහා මේ හරහා තොරතුරු ATU එකට දැන් එනවා. ඉතින් අපි හැමදාමත් කිව්වේ ඔබට යම්කිසි ආදායමක් තියෙනවා නම් ඒ ආදායම ඔබ අනිවාර්යයෙන්ම ඩික්ලෙයාර් කරන්න ඔබගේ ටැක්ස් ඒජන්ට් ඔබ විසින්ම ටැක්ස් රිටර්න් එක කරනවා නම් ඒක ඔබ සෙල්ෆ් ඩික්ලරේෂන් එකක් විදිහට ඔබගේ ටැක්ස් රිටර්න් එක ඇතුලේ රිපෝට් කරන්න. එහෙම නොකරුවොත් වෙන්නේ ATU එක පස්සේ ඔබ රිපෝට් කරලා තියෙන ඉන්කම් එකයි ATU එකට තොරතුරු ලැබිලා තියෙන ඉන්කම් එකයි සංසන්දනය කරලා බලලා ඒ අතර ලොකු වේරියේෂන් එකක් තියෙනවා නම් ATU එක දැන් කෙලින්ම අහනවා ඔබට යම් කිසි කාල සීමාවක් දෙනවා නැවත වරක් රිවිව් කරලා ඔබ හරි ඉන්කම් එක ඩික්ලෙයාර් කරන්න. ඔබ ඒ දෙයටත් රෙස්පොන්ඩ් කරේ නැත්නම් ATU එක කෙලින්ම ටැක්ස් රිටර්න් එක ඇමෙන්ඩ් කරලා ඒ ඔවුන්ට රිපෝට් වෙලා තියෙන ඉන්කම් එක රිපෝට් කරලා ඔබට ඇමෙන්ඩ්මන්ට් ටැක්ස් නෝටිස් එකක් ඉෂු කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ATU එක ඔබට පැනල්ටි නෝටිස් පවා ඉෂු කරන්න පුළුවන් මේ හරි ඉන්කම් එක රිපෝට් නොකිරීම සම්බන්ධයෙන්. ඒ වගේම සචින්ත තව චූටි දෙයක් මේ වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් ක්ලේම් කරනකොට මොකද අද ඔස්ට්‍රේලියාවේ ගොඩාක් ප්‍රචලිත දැන් ගොඩක් කට්ටි අලුත් රැකියාවකට එහෙම යනකොට ගොඩක් හොයලා බලන දෙයක් තමයි ට්‍රෙන්ඩ් එකක් විදිහට වර්ක් ෆ්‍රොම් හෝම් ෆැසිලිටි එක තියෙනවද කියලා. ඒ කියන්නේ අඩුම තරමින් සමන්ට සතියේ දවස් එකක් දෙකක්වත් ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවද කියන එක. මොකද ATU එක විශේෂයෙන්ම සඳහන් කර අවස්ථා කීපයකදීම මේ ලබන මූල්‍ය වර්ෂයේ විශේෂම වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් ක්ලේම් කරනකොට තමන්ගේ ටැක්ස් රිටර්න් එක ඇතුලේ වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් ක්ලේම් කරනවා නම් ඒ පිළිබඳව විශේෂ සැලකිලිමත් භාවයක් දක්වන්න කියලා. මොකද ඔය වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් ක්ලේම් කරන්න ATU එක ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් දීලා තියෙනවා. එකක් තමයි සෙට් රේට් මෙතඩ් එක. ඒ කියන්නේ ඔබ ගෙදර ඉඳන් වැඩ කරපු පැය ගාන කැල්කියුලේට් කරලා ගත්තාම ATU එක වර්ෂයෙන් වර්ෂයට යම් කිසි අවර්ලි රේට් එකක් ඩික්ලෙයාර් කරනවා. ඒ අවර්ලි රේට් එකෙන් වැඩි කරලා ඔයාලට පුළුවන් ඒක ක්ලේම් කරගන්න තමන්ගේ ටැක්ස් රිටර්න් එක ඇතුලේ වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් විදියට. එතකොට මේ අවර්ලි රේට් එක ඇතුලේ කවර් වෙන ගොඩාක් වියදම් තියෙනවා. ඒක ඇතුලේ ඔබගේ ඉන්ටර්නෙට් බිල් එක, ඒ වගේම දුරකථන බිල්පත, ඔබගේ ඉලෙක්ට්‍රිසිටි, ඔබ භාවිතා කරන යම් කිසි උපකරණ තියෙනවා නම් ඒ දේවල් වලට අදාළ ඩිඩක්ෂන් එකත් ඒ සෙට් රේට් මෙතඩ් එක ඇතුලේ තියෙනවා. ඔබ සෙට් රේට් මෙතඩ් එක භාවිතා කරලා නැවත වරක් ඒ වියදම් වෙන්වෙන් වශයෙන් භාවිතා කරන්න ගියොත් ඒකට ඩබල් ඩිපින් කියනවා. අපි ATU එක කියන්නේ ඔබ දෙපාරක් ඒ වියදම් ක්ලේම් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔබට ඔබේ ටැක්ස් රිටර්න් එක රිවිව් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම තමයි සචින්ත තව කාරණාවක් තමයි ඔබ ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් ක්ලේම් කරනකොට ඇක්චුවල් මෙතඩ් එකට යන එක. මේ ඇක්චුවල් මෙතඩ් එකට යන එකෙන් ඇත්තටම ගොඩක් වෙලාවට ටැක්ස් පේයට ලොකු චාන්ස් එකක් හම්බ වෙනවා තමන්ගේ සියලුම එක්ස්පෙන්සස් ටික ලිස්ට් ඩවුන් කරලා ඒ තමන්ගේ වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න දේට අදාළ මොන වගේ වියදම්ද යන්නේ කියන එක ලිස්ට් ඩවුන් කරලා ඒ දැන් ඔබට දැන් උදාහරණයක් හිතමුකෝ ඔබ ගෙදර ඔබගේ මේසයක් සහ ඔබ පරිගණක ආදී දේවල් භාවිතා කරනවා ගෙදර ඉඳන් වැඩ කරන්න. එතකොට ඔබට ඔබ ගෙදර ඉලෙක්ට්‍රිසිටි භාවිතා කරනවා ඒ පරිගණක කම්පියුටර්කට ඒ වගේම සමහර වෙලාවට ඔබ යම් කිසි උපකරණ භාවිතා කරනවා නම් ඒ දේවල් වලට. එතකොට ඔබට ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල් එකෙන් යම් පර්සන්ටේජ් එකක් ඔබට ක්ලේම් කරන්න පුළුවන් වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් විදියට as under මේ වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස්. එතකොට මේ පර්සන්ටේජ් එක තීරණය කරනකොට ඒ ගැන විශේෂම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මේ වර්ෂයේ. මොකද ATU එක විශේෂ අවධානයක් යොමු කරලා තියෙන මේ පැත්තට. ඒ කියන්නේ මේක ඕව ක්ලේම් කරනවා ගොඩක් වෙලාවට. ඒ කියන්නේ සමහර වෙලාවට ඔබගේ විදුලි බිල්පතෙන් ඕ ඔබගේ ගෙදර තියෙන NBN කනෙක්ෂන් එකකින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකින් ඔබ සමහරලාට 5% 10% විතර වෙන්න පුළුවන් ඔබගේ වර්ක් රිලේටඩ් පර්සන්ටේජ් එක. හැබැයි ඔබ සමහරලාට 30 40 50% ක්ලේම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ වගේම තමයි සචින්ත මට ගොඩක් හමු වෙලා තියෙනවා. තව ඇත්තටම ෆුල් ටයිම් වර්ක් ෆ්‍රොම් හෝම් කරන කට්ටියට තියෙනවා තව විශේෂ ක්‍රමයක් ඔය වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් ක්ලේම් කරන්න. ඒක තමයි ඔක්යුපන්සි කොස්ට් එක. ඇත්තටම මේ ඔක්යුපන්සි කොස්ට් එක ගොඩක් ෆුල් ටයිම් වර්ක් ෆ්‍රොම් හෝම් කරන කට්ටිය මිස් කරගන්න වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක්. ඒ කියන්නේ මේ ඔක්යුපන්සි කොස්ට් එක කියලා කියන්නේ ඔබ ඒ කියන්නේ ඔක්යුපන්සි කොස්ට් එක ඔක්යුපන්සි expense එක deduction එකක් විදිහට claim කරන්න ඔබ satisfy කරන්න පුළුවන්. ඔබ pass වෙන්න ඕන කාරණා කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි full time work from home කරන්න ඕනේ. එකක් තමයි ඔබට ඒ අදාළ කටයුත්ත කරන්න ඔබට ඔබේ නිවසේ ඔබට වෙනමම වෙනු ස්ථානයක් තියෙන්න ඕන. සමහරවිට ඔබට office room එකක් තියෙන්න පුළුවන්. ඒ office room එකකට වෙන කටයුතු සඳහා භාවිතා නොකර ඒක සම්පූර්ණ fully dedicated වෙන්න ඕනයි work from home එකට. ඒ වගේම තමයි ඔබට ඔබගේ සේවා ස්ථානයේ ඔබට dedicated work desk එකක් නැති වෙන්නත් ඕනේ. මේ වගේ වෙලාවට මේ occupancy cost එකේ තියෙන වැදගත්කම තමයි ඔබ හිතමු අපි rental property එකක තමයි ජීවත් වෙන්නේ කියලා. එතකොට ඔබගේ මුළු නිවස වෙනුවෙන් ඔබ ගෙවන rent එකෙන් වර්ග මීටර් ප්‍රමාණය අරගෙන ඔබගේ ඔෆිස් එකේ වර්ග මීටර් ප්‍රමාණයට ප්‍රසන්ටේජ් එකක් විතර ඔබ රෙන්ට් එකෙන් ප්‍රසන්ටේජ් එකක් පවා ක්ලේම් කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ කරා ලොකු වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් ගන්න පුළුවන් ෆුල් ටයිම් වර්ක් ෆ්‍රොම් හෝම් කරන කට්ටියට. මේක මම දැකලා තියෙනවා මට අවස්ථා කීපයකින්. අපි මොකද ඒ වගේ මිස් වෙච්ච අවස්ථාවන් කීපයක් හඳුනාගෙන අපි ටැක්ස් රිටර්න් ඇමෙන් කිරිපු අවස්ථාවල් කීපෙකුත් තිබුණා. ඒ හරහා උන්ට ලොකු වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් ගන්න පුළුවන්. එතකොට මම හිතනවා ගොඩක් වෙලාවට අනවශ්‍ය ක්ලේම් කිරීම වලට යන්නේ නැතුව තමන්ගේ සිටුේෂන් එක හරියට තේරුම් අරගෙන හොඳ ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එකක් අරගෙන තමන්ට මැක්සිමම් තමන්ගේ ජොබ් එකට රිලේටඩ් තමන්ට මැක්සිමම් යන්න පුළුවන් වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකට ගිහිල්ලා තමන්ගේ ටැක්ස් රිෆන්ඩ් එක වැඩි කරගන්න එක තමයි සචින්ත මට දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක මේ වෙලාවේ.
0: ඇත්තට මං හිතේ අපි කාලයේ පැය භාගයක් තමයි වෙන් කරලා තිබ්බේ. ඉතින් කාලයේ පැය භාගය මං හිතන්නේ හිතා ගන්න බැරි වේගෙන් ගියා. මොකද ඇත්තරම මේ කරුණු කාරණා විශාලය අපිට සාකච්ඡා කරන්න තියෙන විශේෂ අපි හිතන් හිටිය කැපිටල් ගේන් ටැක්ස් ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම ලබන වසර කොහොමද මේ අපි සැලසුම් කරන්න ඕන කියන සම්බන්ධ මම හිතන්නේ අපිට ඒකට නම් වෙනම වැඩසටහනක් කරන්න වෙයි. මේ තියෙන කරුණු කාරණා සාකච්ඡා කරන්න අපි අපි හිතන්නේ ඒ සම්බන්ධ අපි සාකච්ඡා කරමු වෙනම. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ මොහොතේ මේ වැඩසටහන අහන් ඉන්න මේ ශ්‍රාවකයන්ට උවමනා වුණොත් ඔබව හමුවන්න ඔබගේ කිසි තව උපදෙස් අපි දැන් සාකච්ඡා කරේ බොහොම පොදු කාරණා ටිකක්. විශේෂයෙන්ම එක එක ඉන්ඩිවිජුවල් තමන්ගේ සර්කම්ස්ටන්සස් එක වෙනස් වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ ඔබගේ උපදෙස් ලබා ගන්න මේ සම්ම තව කරුණු ඔබගෙන් දැනගන්න ඕමනා කරලා ඔබ සම්බන්ධ කරගන්න. මොකද ඔබගේ මම හිතන ඔබ ළඟදී කාර්යාලයක් ටැක්ස් ඔෆිසක් ඕපන් කරා. ඉතින් ඒ සම්බන්ධ ලිපිනය සහ ඔබගේ සම්බන්ධ කරගන්න කෙනෙක් ඔබ සම්බන්ධ කරන්නේ කොහොමද සහ ඔබේ ආයතන සම්බන්ධ අපිට විස්තර කරලා අපි මෙම සාකච්ඡාව නවතත් කරමු. වෙනත් ආකාරයකට ඔබේ අවස්ථාව ඔබට සම්බන්ධ කරගන්න කොහොමද?
1: ඔව් සචින්ත, කවුරු හරි කෙනෙක්ට ඔහුගේ තියෙන පෞද්ගලික කරුණු කාරණා ගැන සාකච්ඡා කරලා ඔහුට ටැක්ස් ප්ලෑන් එකක් හදාගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඇත්තටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ දුරකථන අංකය මම හිතනවා ගොඩක් ජනප්‍රිය දුරකථන අංකයක් අපි ගාව තියෙන්නේ 1300 tax cut කියලා. ඔබේ ෆෝන් එක අරගෙන ඩයල් කරොත් එහෙම අපේ ඔෆිස් එකට තමයි කෝල් එක එන්නේ.
0: 1300
1: tax cut. ඔව්. ඉතින් මං හිතනවා ගොඩක් බිසි හොට්ලයින් එකක්. හැබැයි අපි ගොඩක් වෙලාවට පැය 24ක් ඇතුළත අපි ගැරන් කරනවා අපි හැම කෝල් එකටම ඇටෙන්ඩ් වෙනවා. ඒ වගේම සචින්ත ඔබ සඳහන් කරා වගේ අපි අලුත් අපේ සිටි ඔෆිස් එකට මූණා බොහොම ළඟදී නොම්බර 408 370 සෙන්කිල්ඩා රෝඩ් රෝයල් ඩොමේන් කෝපරේට් කියන බිල්ඩින් එකේ අපි ඉන්නවා. ඔබට ඕනම වෙලාවක ඇවිල්ලා අපි හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම අපි චැටැක්ස් ආයතනයේ තියෙන විශේෂත්වය තමයි සචින්ත අපේ ස්ටාෆ් එක 100% ඕස්ට්‍රේලියන් බේස් ලෝකල් ස්ටාෆ් එකක් අපි ගාව ඉන්නේ. එතකොට මේ ඉන්න හැම කෙනෙක්ටම ඕස්ට්‍රේලියාවේ ජීවිතය ගැන අත්දැකීම් තියෙනවා. ඉතින් කිසියම් කෙනෙක් එයාගේ ටැක්ස් එක කරගන්න අපි ගාවට ආවොත් මට මුණ ගැහෙන්න පුළුවන් එහෙම නැත්නම් මංගාව අපි අපි අපේ ටීම් එකේ කවුරු හරි මෙම්බර් කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන් ඒ හැම කෙනෙක්ටම ඔබේ ප්‍රශ්නය අවබෝධ කරගැනීමේ හැකියාව උපරිමයෙන්ම තියෙනවා මොකද ඔවුන් මේ සමාජය තුළ ජීවත් වෙන ක්වොලිෆයිඩ් ඇකවුන්ටන්ට්ස්ලා ඉතින් ඒ වගේ ටීම් එකක් අපි ගාව ඉන්නවා ඉතින් අපි ආරාධනා කරනවා ඕනම කෙනෙක්ට එන්න ඒ වගේම විශේෂයෙන්ම අපි මූලික උපදේශන වලට අපි මුදල් අය කරන්නේ නැහැ විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් ගොඩක් අපිට කතා කරනවා ඔවුන්ගේ තියෙන දෛනික ප්‍රශ්න ඒ වගේම රැකියාව වලින් ප්‍රශ්න වලට අපි ඔවුන්ට පුළුවන් හැම විදියකින්ම අපි උපකාර කරනවා සජින්ත
0: ඔව් ඇත්තට මම හිතන්නේ ස්වර්ණ FM වෙනුවෙන් Plenty Well FM වෙනුවෙන් මමත් පෙපතුම් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී කාලය කැප කරන් මේ ස්ථානට ඇවිල්ලා මේ වර්ෂයේ ටැක්ස් සම්බන්ධව මේ පුළුල් දැනුවත් කිරීම කරලා ඒ වගේම බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් මේ හා සමාන වැඩසටහනකින් පැය භාගයක් කුඩා වැඩි කාලයක් අරගෙන විශේෂයෙන්ම දැන් ලබන අවුරුද්ද මේ කරපු දේ ලොච් කරන දැන් කරන්නේ ලබන අවුරුද්ද මේ සැලසුම් කරගන්නේ කොහොමද ඒ වගේම මේ පසුගිය අයවැයත් සමග ලබන අවුරුද්ද මොන වගේ වෙනස්කම් ඇති වේද කියන කාරණාවත් අපි පුළුල්ව සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් එම සාකච්ඡාවෙන් නැවත හමුණු බලාපොරොත්තු වෙන ඔබට පැමිණීම සම්බන්ධ ස්තුති පළ කරමින් ආයුබෝවන් කියලා අදට සමු දෙනවා.
1: ආයුබෝවන් සචින්ත. බොහොම ස්තුතියි.

0: වෙලාවර 9යි විනාඩි 22යි. අද වැඩසටහන හරිම ප්‍රායෝගික වැඩසටහනක් රසවත් වැඩසටහනක් ඔබට ලබා ගන්නට පුළුවන් බොහෝ කාරණා පිළිබඳව ඔබට දැනුවත් කරන වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වෙලා තමයි මතක් කරේ 9:22 කියලා. මේ වෙලාවේ මහද්වීප 6කින් රටවල් 70කින් අපිත් එක්ක එකතු වෙන ආදරණීය අසන්නන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් ආදරෙන් ගෞරවයෙන් ආයමතතාවක් පිළිගන්නවා. මැදිරිය මේනකොට තවත් සුවිශේෂී වැඩසටහනක් වෙනුවෙන් තමයි අපි මේ සූදානම් කරලා තිබෙන්නේ. අපිට හරි ආඩම්බරයක් මේ මොහොත මැදිරියට ආරාධිත අමුත්තෙක් ඇවිල්ලා ඉන්නවා. හැබැයි අපිට නම් ඔහු ආරාධිත අමුත්තෙක් නොවේ. නිරන්තරයෙන් අපිත් එක්ක එකතු වෙලා වැඩසටහන පිළිබඳව කතා කරන පුද්ගලයෙක් සහ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම වැඩදායි ලෙස තමන්ගේ දැනුම, තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය මේ සියල්ලම කැප කරන පුද්ගලයෙක්. මහාචාර්ය තිස්ස විජයරත්න මහත්මයා, ආයි බෝවන් ඔබතුමාට.
1: ආයි බෝවන් පැතුම්, බොහොම ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තට. කාර්ය බහුල වෙලාවක් වෙලක් තිබියදිත්
0: කාර්ය බහුල වෙලා තිබුණාට මං විශ්වාස කරා මේ වැඩසටහනට අපි මූලිකත්වය ලබා දිය යුතුමයි අද දවසේදී කියලා. මුලින්ම ඔබට සුප්‍රාර්ථනා කරන්නට ඕනේ. අපිට ආරංචි වුණා ඔබගේ ජීවන ගමන් මගේ ඉතාමත්ම ලොකු කඩයිමක් පසු කරා සහ ඔබට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තෙන් අති විශේෂ සම්මානයක් හමු වුණා කියලා පොඩක් ඒකන මතක් කරමුද?
1: එතුම් මේක මේ සම්මානයක් කියනටත් වැඩිය එක්තරා ආකාරයක හිසරදයක් කියලා කිව්වනම් වඩාත් යෝග්‍යයි. ඔස්ට්‍රේලියාවේ නවසීලන්තයේ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කරන ප්‍රධාන ආයතනයේ විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් 1938 පටන් ගත්ත ආයතනයක් තියෙනවා, රාජකීය කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියලා. මේ සංගමය තමයි ඔබ ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තේ හරි විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න යනකොට හෘද රෝග වේවා, දියවැඩියා රෝග සම්බන්ධයෙන් වේවා, එහෙම නැත්නම් කායික රෝග, එහෙම නැත්නම් මගේ වගේ ස්නායු රෝග, චර්ම රෝග, මේ කීනොකී මේ හැම ජාතියකම විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම සහ ඒත් එක්කම මේ රජයන් දෙකේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා ප්‍රධාන උපදෙස් දෙන ආයතනයක් හැටියට ගන්න Royal Australian College of Physicians කියන එක, RACP කියන එක. ඒ කියන්නේ කායික රෝග පිළිබඳව රාජකීය වෛද්‍යවරුන්ගේ සංගමය. මේක සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ තමයි පාලනය වෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 3කට සැරයක් ඡන්දයක් තියෙනවා මේකට අධ්‍යක්ෂක මණ්ඩලයට දෙන්නෙක් පත් කරගන්නට. එයින් එක අධ්‍යක්ෂක තනතුරකට අවාසනාවකට වගේ මම මේ අවුරුද්දේ තේරිපත් වුණා. මම ඒක අවාසනාවට වගේ කියලා කිව්වේ අපේ ආයතනයේ එක්තරා ආකාරයක ක්‍රයිසිස් එක මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා නිදා ගන්න තියෙන වැඩ වේලාවත් සතියන්තේ හෝ වෙනත් පවුලේ සහ විනෝදාත්මක කටයුතු සඳහා වේදම් කරන්න තියෙන වෙලාවත් සෑහෙන දුරට කැප කරන්න වෙයි කියලා. ඇත්තටම දැනටමත් මම ඊයේ ලංකාවට ගිහිල්ලා ආවේ මගේ අම්මා සනීපින් ඉන්න නිසා. මට අද විදුලි මේ විද්‍යුත් ඊමේල් විද්‍යුත් තැපැල් පණිවිඩයක් ඇවිල්ලා තිබුණා බදාදා හවස පැය 6ක් විතර කාලයක් වෙන් කරන්න කියලා සාකච්ඡාවකට. ඊට පස්සේ බ්‍රහස්පතින්දා සිඩ්නි නුවර දවස පුරාම සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඉස්සර අවුරුදු කීපය ඇතුළත කොහොමද අපි මේ තියෙන ගැටළු වලින් මුදවගෙන යන්නේ කියලා. ඒක අතකට ගෞරවයක් ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානුවෙක් හැටියට. නමුත් ඒ ගෞරවය එන්නේ සෑහෙන බාරදුර වගකීමකුත් එක්ක.
0: ඒක තමයි මහාචාර්යතුමනි, මම ඔබතුමා මේ වැඩසටහනට පටන් ගන්නකොට මතක් කරේ ඔබේ කාලය, ශ්‍රමය, ධනය මේ සියල්ලම කැප කරමින් මුළු ලෝකවාසීන් වෙනුවෙන්ම මහත් වූ සේවාවක් කරන උතුම් මනුසත් පුද්ගලයෙක් කියන කාරණාව. අපි මේ මොළය සහ ස්නායු ගැන කතා කරන්න ඕනේ. මේ ශේස්ත්‍රය අපේ සාමාන්‍ය ජන ජීවිතයෙන් බොහෝ වෙලාට කතා නොකරනම ශේස්ත්‍රයක් බවට පත් වෙලා තිබෙනවා. මානසික රෝග සහ මේ ස්නායු සම්බන්ධ රෝග වගේ දේවල් ගත්තහම ඒවා මේ සමාජයෙන් ටිකක් කොන් වෙලා තිබෙන, සමාජයේ කතා නොකරන, සමාජයේ වැඩිපුර අවධානයක් නොකරන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔබ මේ ශේත්‍රයේ දැනට ලෝකේ ඉන්න ප්‍රවීණතමයක්. එතකොට මේ ශේත්‍රයේ ලෝකේ ඉන්න ප්‍රවීණතමෙන් මම හිතන්නේ ඉතාමත් මතලොස්සෙන් කෙනෙක්. මේකේ තියෙන වැදගත්කම මොකක්ද?
1: පැතුම් මේක අතිශයින්ම වැදගත්.

ඒවා නිර්වචනය කරගන රණ්ඩු සරුවල් වෙනවාද කියනෙ අපිට පේනවා. ඒත් එක්කම අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ පවතින්නේ ඉතාමත්ම කණගාටු දායක තත්වයක කියලා උදාහරණය හැටිට තියෙන බූ දේශපාලන මේ තත්වයන් එක ගත්තම අපි දෙන්නම දන්නවා අපිට ඉදිරි අනාගතයේදී මුහුණ පාන්නට වෙන ආර්ථික ගැටලු සමාජමය ගැටලු දැනට වඩා බොහොමයක් වැඩි බව මේ ගැන අවධානයෙන් ඉන්න අයට පේනවා. මම දකින හැටියට මේ හැම එකකටම හේතුව අපි අපේ මොළය එහෙම නැත්නම් අපේ මනස එක්ක තියෙන අපේ තියෙන සම්බන්ධතාවයේ තියෙන අඩුපාඩුකම. උදාහරණයක් හැටියට මා දන්නා තරමට මිනිස්යා තමයි තමන්ගේ ජීවිතේ නැති කරගන්න එකම සත්ව කොට්ටාශය මා දන්නා තරමට. වෙනත් කිසිම සත්වයෙක් හිතාමතා තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ නැහැ. ඔබ නිකමට කල්පනා කරලා බලන්න අපි අමාරුවෙන් මිනිස් ජීවිතයක් ලබාගෙන අමාරුවෙන් තරුණ ජීවිතය ගත කරලා අමාරුවෙන් අපේ උපාධි ඒ වගේ කටයුතු කරගෙන ඊට පස්සේ අපි එක්තරා සම්දිස්ථානයකට ආපුහම අසනීපයක් ඇතුව හෝ නැතුව හෝ අපේ ජීවිතේ එතනින් හමාර කරගන්න තරම් අපේ මොළයට අපිට පණිවිඩ ඇති කරන්න තරමට දරුණු අඳුරු තැනකට ගෙනියන්න පුළුවන් නම් මොළයේ සෞඛ්‍ය පිළිබඳව තියෙන අවධානය සහ ඒ ගැන හැඟීමක් නැතිකම ඒකෙනුත් පේනවා. ඊට අමතරව මම අර කලින් සැරේත් කිව්වා වගේ දැනට ලෝක ජනගහනයෙන් 143%, ඒ කියන්නේ ඇත්තම කියනවනම් අපි හැම දෙන්නෙකුගෙම එක්කෙනෙකුට වගේ දැනුවත් හෝ නොදැනුවත්ව මොළයේ සෞඛ්‍යයට හානි කරන තත්වයක් පවතිනවා. එවැනි තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. එහෙම තියෙනකොටත් මම ඔබට කියනවා අපිට අපේ මොළය ගැන ඔබට මොළයක් නැද්ද කියන වගේ කතාව අපි හැමෝම පොඩි කාලේ අපේ අම්මලා තාත්තලාගෙන් අහලා තිබුණාට මොළය කියලා අවයවයක් තියෙනවද මොළය හා සම්බන්ධ දේවල් ගැන අපි දැනුවත් විය යුතුද කියන එක ගැන ඇත්තටම ස්නා ඒ කියන්නේ මොළය ගැනම ඉගෙන ගත්ත විශේෂඥ වෛද්‍යවරුන්ට පවා එච්චර ලොකු හැඟීමක් තියෙන බවක් මම දැනටත් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි මේක ඔබ කලින් කිව්වාගේ පහුගිය අවුරුදු 14 15 30 කරගෙන ආපු වැඩවල හැටියට තරමක් දුරට වෙනස් කරන්න අපිට පුළුවන් වෙලා තියෙන උදාහරණයක් හැටියට මා රිප්‍රසන්ට් කරන ප්‍රධාන ආයතනයක් තමයි ලෝක ස්නායු රෝග සංවිධානය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝක ස්නායු රෝග සංවිධානය කියලා කියන්නේ ලෝකයේ ස්නායු රෝග සංවිධාන ඔක්කොම එකතු කරලා හදලා තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ එහා සමාන්තර රජයේ නොවන ආයතනයක්. මේ ආයතනයේ ඉන්න අය එක්ක ගත්තාම එයාත් එකතු වෙලා අපි ලෝක මුළු දිනේ ගැන අවුරුදු 13ක් තිස්සේ එක එක මෙවැනි වැඩසටහන් වෙනත් පර්යේෂණ පත්‍රිකා රූපවාහිනී වැඩසටහන් සමාජ මාධ්‍ය හරහා ගොඩක් කතා කරලා අපිට පෙනෙන හැටියට ලෝක ජනගහනයෙන් බිලියනයකට වගේ කිට්ටු ප්‍රමාණයක්ගේ ගෙදරවල් වලට යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. එහෙම පුළුවන් වෙලා තිබුණත් අදටත් මට හම්බ වෙනවා මොළයේ සෞඛ්‍ය ගැන හරිහමං අවබෝධයක් නැති විශේෂඥ වෛද්‍යවරු. උදාහරණයකට මා දන්න ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරු මාත්‍ය කියලා තියෙනවා, මචං මටත් හරියටම මේ බ්‍රේන් හෙල්ත් කියන එක ගැන ලොකු අදහසක් තාම නැහැ, මොකද මෙච්චර ඕගොල්ලෝ බ්‍රේන් හෙල්ත් එක ගැන කතා කරන්නේ කියලා. බ්‍රේන් හෙල්ත් එක ගැන කතා කරන්න වෙලා තියෙන්නේ අපට මතක නැහැ අපේ පසුම්බියේ තියෙන මුදල් ප්‍රමාණය හම්බ කර ගැනීම සඳහා අපි ඒ කියන්නේ කවුන්ටිං වගේ ෆීල්ඩ් එකක් කරලා තිබුණත්, එහෙම නැත්නම් නීති වගේ ෆීල්ඩ් එකක් කරලා තිබුණත්, සංගීතය වගේ ශේෂ්ත්‍රයක් කරලා තිබුණත් මේ හැම එකම නිර්මාණය කරන්නේ, ඒවා සංස්කරණය කරන්නේ, ඒවා තමන්ගේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදිහට අරන් එන්නේ අපේ මොළේ කියන එක ගැන අපිට අදහසක් නැහැ. ඒ නිසාම අපි අපේ මොළේ සෞඛ්‍ය ගැන දැනගන්න උනන්දුවක් ඇත්තෙත් නැහැ. අපේ මොළේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න උනන්දුවක් ඇත්තෙත් නැහැ. මං තව උදාහරණයක් කියන්නම්කෝ. දැන් මගේ අම්මගේ වයස අවුරුදු 83යි. මගේ අම්මට ඩිමෙන්ෂියා රෝගේ අවම මට්ටමින් දැන් අවුරුදු 6ක් 7ක් විතර තිස්සේ තියෙනවා. ඔබට හිතා ගන්න පුළුවන් මං සාමාන්‍යයෙන් මාස 3කට සැරයක් ඉතාම දුෂ්කර පළාතක අම්ම හිටියත් අම්ම බලන්න යනවා. අම්මත් එක්ක දවසක් හරි ගත කරන්න මං උත්සාහ කරනවා. වෙනත් රටකට යන්න තිබ්බත් මට ඊජිප්තුවට යන්න තිබුණත් මම ලංකාවේ දවස් එකමාරක් විතර ගත කරලා කොළඹ ඉඳලා බණ්ඩාරවිල ගිහිල්ලා අම්මත් එක්ක තාත්තත් එක්ක පැය කීපයක් ගත කරලා එන එක මගේ සාමාන්‍ය පුරුද්දක් කොච්චර ඇඟට අමාරුණත්. දැන් එහෙම තිබිලා තියෙද්දිත් අම්මා ටික ටික ටික ටික දුර්වල වෙගෙන එද්දී මීට මාසයකට විතරදී අම්මට ටිකක් දරුණු ගණේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් හැදුනා බෙල්ලේ. ඊට පස්සේ මම අම්මත් එක්ක වෙලෙත් බදුල්ල මහරෝහලේ සතියක් විතර ඉඳලා මගේ එක්ක එවෙල හිතවත් වෙච්ච වෛද්‍යවරුනුත් හෙදියනුත් ඉතාම
වචනෙන් කියන්න බැරි තරමට මට උදව්

0: රාය වෙලාවේ කරුණාවෙන් සලකලා උදව් කරලා කොහොම හරි මම ඊට පස්සේ අම්මව ගෙදර එක්කන් ඇවිල්ලා අම්මගේ නෑදෑයෝ ඔක්කොමත් එකතු කරලා අපි නිකන් සාමාන්‍ය ඔය ඇබොරිජිනල් පවුලක් කරනවා වගේ අපේ පැතිවල එහෙමයි හැමෝම මාමල නැන්දලා අයියලා අක්කලා ඔක්කොම එකතු කරලා කෑමකුත් දීලා අර ඔජාය සින්දුව වගේ සින්දු ටිකක් අරහිමෙත් කියලා ඊට පස්සේ මං අන්තිමේට ඔය පුංචිලාට ලොකු අම්මලාට ඔය නෑදෑකම් කියන නෑදෑකමක් තිබුණත් නැතත් මං කිව්වා ඉතුරු කාලය ඇතුළත අම්මත් එක්ක පුළුවන් තරම් කාලය ගත කරන්න එන්න ඇවිල්ලා යන්න කියලා මම තාත්තටත් කිව්වා පුළුවන් තරම් හැම තිස්සෙම ශීතකරණයේ කෑම තියලා තියන්න මොකද අපේ අම්මා සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බොන්න දෙන කෙනෙක් ඊට පස්සේ මම දැන් මේ ගිය සතියේ ආපහු ගිහිල්ලා ඔය කියන්නේ සති 3කට 4කට විතර පස්සේ මම කවදාවත් දැකපු නැති විදිහට අම්මගේ මොළයේ මතක ශක්තිය සාමාන්‍ය ඇවිදින ස්වභාවය මේ සේරම සනීප වෙලා ඒකට හේතුව අර මිනිස්සුත් එක්ක තියෙන සමාජ සම්බන්ධතාව සහ ඒ තමන්ගේ අර තනියම ඉන්නවට වැඩිය මොළයට තියෙන ස්ටිමියුලේෂන් එක එහෙම නැත්නම් ඒක වැඩ කරන එකේ හැකියාව අපි අර මිලාධික ඖෂධ දීලා කරාට වැඩිය තැනකට අම්ම ගෙනල්ලා තිනවා. ඒකෙන් අපිට පේනවා මොළයේ සෞඛ්‍ය පිළිබඳව ඇත්තටම මොළයේ සෞඛ්‍යයට කරදර කරන අදිරුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය, ශරීරයේ තරබාරු බව, උදරයේ පරිමාව, දුම්පානය නොකර සිටීම, පුළුවන් නම් මත්පැන් නොබීමින් එක එහෙම නැත්නම් අඩු වශයෙන් පානය කිරීම, හොඳ එළවලු පළතුරු පාවිච්චි කිරීම, යහපත් කරුණාවෙන් සහ දයාවෙන් සලකන හොඳ මනුස්සයෙක් වෙන එක. මේවා කරපුවාම අර මානසික ආතතිය අඩු කරගන්න පුළුවන් හුඟක් දුරට. මේවා අපි දැනගෙන හිටියට ඊට ඒත් එක්කම යහපත් විදිහට සමාජ සම්බන්ධතා තියාගන්න එකත් හරි වැදගත් වෙනවා. ඒක මං අත්දැකීමෙන් දැකපු එකක් මගේ අම්මා බලන්න ගියපු වෙලාවේ. ඒත් එක්කම ඊට සමාන්තරව ඔස්ට්‍රේලියාවේ මීට සති දෙකකට කලින් මම දන්න ඉතාමත්ම ප්‍රසිද්ධ රෝහලක ස්නායු රෝග ඒකකයේ හදන්න මුල් වෙච්ච එතකොට ඔය මූවමන්ට් ඩිසෝඩර්ස් කියන જાතියට ගොඩාක් උදව් කරපු විශ්‍රාමික මහාචාර්යවරයෙක් බලන්න ගියා. ඔහු මගේ අම්මට වඩා අවුරුදු 10ක් වයසින් අඩුයි. ඔහුට මේ මොළේ රෝගයක් තියෙනවා. මම ඔහුගේ නම කියන්න යන්නේ නැහැ. නමුත් මම ඔහුව බලන්න ගියපු වෙලාවේ මම දැක්ක ඔහු කොච්චර මොළේ සෞඛ්‍ය පැත්තෙන් පහළට ගිහිල්ලා තියෙනවද කියන එක. ඒකට එක හේතුවක් තමයි මා ඇරෙන්න මා දන්න හැටියට වෙනත් ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඔහු බලන්න යන්නේ නැහැ. ඒ කියන්නේ තරහකට නෙවෙයි. අපේම ශේස්ත්‍රයේ අපි වගේම වැඩ කරමින් හිටපු කෙනෙක් අපේම ශේස්ත්‍රයේ රෝගයක් හැදිලා එන්න එක ටිකක් බලන්න යන එක ටිකක් කන්ෆ්‍රන්ටිං. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. එතකොට මට මාවම පේනවා තව අවුරුදු කීපයකින් මේ වගේ තැනක ඉන්නවා කියන එක. ඒ නිසා තමයි හුඟක් මගේ මිත්‍රයෝ යන්නේ නැත්තේ. මම හරි හෝ වැරදි හෝ මම සාමාන්‍ය මාස 3කට සැරයක් මේ මහත්මයාව බලන්න යනවා. ඔහුත් මට කැමතියි. ඔහු මගේ ගුරුවරයෙක් නෙවෙයි. මම මේ කතන්දර දෙක කිව්වේ මොළයේ සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා හිටියත් ඒ අවශ්‍ය කරන සමාජ සම්බන්ධතා මොළේ ස්ටිමියුලේෂන් එකට අවශ්‍ය කරන දේවල් වෙන්නේ නැත්නම් සහ මොළේ සෞඛ්‍ය කියන සංකල්පය ගැන Tamanට අදහසක් තිබුණේ නැත්නම් මම හිතන හැටියට මේ හිටපු මහාචාර්යතුමාට ඒ ගැන එච්චර ලොකු අවධානයක් තිබුණේ නැහැ. මොකද ඒ පිළිබඳව නිර්වචනයක්වත් අපිට තිබුණේ නැහැ. 2021ට ඉස්සෙල්ලා මම අර කිව්වා වගේ අපි කරපු වැඩවල ප්‍රතිඵලයක් අපි විතරක් නෙවෙයි අපිත් අපේ අනිත් විද්වත් හිතවතුනොත් එක්ක කරපු වැඩවල ප්‍රතිඵලයක් හැටියට තමයි 2021 ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හරහා මොළයේ සෞඛ්‍ය කියලා කියන්නේ මෙන්න මේකයි කියන නිර්වචනය අපිට කරන්නට පුළුවන් වුණේ. අනිත් කාරණේ තමයි ඔබ මේ කතාවට එද්දිම කිව්වා මොළයේ රෝග සහ මානසික රෝග කියන එක. මානසික රෝග කියන්නේ හුඟක් පොදු දේවල්. මටත් තදින් විෂාදයේ තිබිලා තියෙනවා. මගේ වයස අවුරුදු 19ක් විතර කාලේ මටත් ජීවිතේ නැති කරගත්තනම් හොඳයි කියලා හිතිලා තිබිලා වාසනාවකට ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න තරම් මගේ මොළේ ධනාත්මක පැත්තක් උද්දීපනය කරගන්න මට ඒ වෙලාවේ පුළුවන්කම වෙලා තිබුණා. තිබිච්ච නිසා අවුරුදු 19 මේ ලෝකෙන් තුරන් වෙලා යනවට වැඩිය දැනෙන යමක් මේ වෙනකොටත් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මීටත් වඩා තව මේ ලෝකයේ ඉස්සරහට ගෙනියන තැනකට ගෙනියලා එක්වර මහාචාර්යතුමා වගේ මොළේ දුර්වල වෙච්ච මට්ටමේ පුද්ගලයෙක් වෙලා හරි එහෙම නැත්නම් එහෙම නොවි හරි ජීවිතේ අවසාන කාලය ගෙවන්නට හෝ අවසාන වෙන්නට පුළුවන්කම තියෙයි කියලා මං හිතනවා. කොහොම හරි මම මේ වටින් පිටින් ඇවිල්ලා දිග කතාව කියාගෙන ඇවිල්ලා කියන්න උත්සාහ කරන්නේ මානව සංහතිය හැටියට මොන දේශපාලන පක්ෂයක් අපි බලාගෙන හිටියත් මොන ජාතියේ ප්‍රතිපත්ති අපේ තිබුණත් මොන ආගමක් ඇදහුවත් මොන විදිහේ පාටක් අපේ ඇඟේ තිබුණත් මොලේ සෞඛ්‍ය පිළිබඳව හරිහමං අවධානයක් ඇති කරගන්නේ නැතුව මානව සංහතියට පැවැත්මක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ නිසාම තමයි මේ 27 වෙනිදා මම ඔබට කලින් දුරකථනයෙන් කිව්වා වගේ අපි මෙල්බර්න් නගරයේ ටේලර්ස් ලේක් වල තියෙන ලේක් වියු බෝල් රූම් එකේ මම දන්න හැටියට ලෝකයේ පළවෙනි වතාවට මොලේ සෞඛ්‍ය පිළිබඳව ෆෙලෝෂිප් එකක් නිර්මාණය කරන්න රජේ රෝහලක සහ ඊට සමාන්තරව ලංකාවෙත් ඒ හා සම්බන්ධ මොලේ සෞඛ්‍ය පිළිබඳව ෆෙලෝෂිප් එකක් නිර්මාණය කරන්න ඔබට හිතා ගන්න පුළුවන් මෙහෙ මම ඒකට ඩොලර් 150,000ක් විතර වගේ හොයන්න ඕන නම් ලංකාවට ඒකට අවශ්‍ය වෙන්නේ ඩොලර් 10,000ක් විතර. මොකද තියෙන මේ ජීවන වියදමත් එක්ක ගත්තාම ජීවන වියදම නෙවෙයි ඒකට කියන හරි වචනේ මං හිතන්නේ මේ සාමාන්‍යයෙන් ජීවත් වෙන්න යන වියදම පුද්ගලයෙකුට මෙල්බර්න් නගරයේ වගේ තැනක වැඩි ලංකාවේ කොළඹ වගේ නගරයකට වැඩිය. ඉතින් ඒකට හේතුව අපි දැන් විශේෂඥ වෛද්‍යවරු හදනකොට දැන් අපි හැමෝටම ෂෙල්ෆ් ලයිෆ් එකක් තියෙනවනේ. මට හැමදාම මේ විදිහට වැඩ කරන්න බෑ. වැඩ කරන්න පුළුවන් වුණත් වැඩ කරන්න දෙනෙකුත් නෑ. ඉතින් ඒ නිසා අපි මෙතනින් අයින් වෙලා යන්න ඉස්සෙල්ලා ඊළඟ පරම්පරාව අපි හදලා තියලා යන්න ඕන. මම තරයේම විශ්වාස කරනවා දැන් ලෝකය සූදානම්. තෝරාගත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කොටසකට මොලේ සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවුරුද්දක විතර ෆෙලෝෂිප් පුහුණුවක් දීලා ඒගොල්ලෝ අපි මේ කරන වැඩවලටත් හොඳට නිරාවරණය කරලා එක්ස්පෝස් කරලා ඒගොල්ලන්ට අපි මේ පටන් ගත්ත වැඩේ ඉස්සරහට ගෙනියලා මානව සංහතියට අනිත් සත්තුනුත් ගහකොළත් සතා සීපාවනුත් බේරාගෙන චිරාත් කාලයක් පෘථිවි තලයේ ජීවත් වෙන්න මොන පක්ෂ මොන විදිහේ දේශපාලන කඳවුර හිටියක් පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව මම අර කිව්වා වගේ ලෝක මුළු දිනේ පිළිබඳ සහ ලෝක ඉරු අර දිනේ පිළිබඳ අවුරුදු ගානක් තිස්සේ වැඩ කරලා දැන් ලෝකය මම හිතනවා මොලේ සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පිළිගන්නට සූදානම් කියලා.
1: මහාචාර්යතුමනි, අපි මේ 27 වෙනිදා තිබෙන මේ සත්කාරය පිළිබඳව කතා කරන්නට මත්තෙන් මම කැමැති ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඔබත් මමත් දෙදෙනාම දැන් පිළිගන්නා වූ කාරණයක් තමයි මේ මුළු ලෝකයේම මේ මොලේ සම්බන්ධයෙන් සහ මේ ස්නායු රෝග සම්බන්ධයෙන් දරන අවධානය මදි කියන එක.
0: හරියටම හරි.
1: එතකොට දැන් අපි දන්නවා අපි වැඩ කරන ශාස්ත්‍රවල පිළිකා වගේ දේවල් වලට අතිතරම් පර්යේෂණ කරනවා. ඒවට අතිතරම් මුදල් හම්බෙනවා. අතිතරම් පර්යේෂකයෝ ඉන්නවා. මේ පිළිබඳව බොහෝ කායික රෝගවලට බොහෝ ලෙස මේ අවධානයක් යොමු කරන කාලයක්. නමුත් මේ මානසික රෝග පැත්තෙන් සහ මේ මොලේ සම්බන්ධ රෝග පැත්තෙන් කරන පර්යේෂණ අඩුයිද?
0: ඔව්, හුඟක්ම අඩුයි. සහ එකක් කරන්න අමාරුයි. දෙක, හුඟක් මේ මොලේ රෝග පිළිබඳව ආශ්‍රිත ගැටලු හුඟක් දෙනෙකුට එළියට පෙනෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට මම මේ වෙලාවේ ඉතාම දරුණු විදිහට හිසරදයෙන් පීඩා විඳිමින් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරු අරදේ වගේ රෝගයක ඔය බ්‍රේන් ෆොග්, එහෙම නැත්නම් හරි හැටි ඔරියන්ටේෂන් එකක් නැතිකම, ඒ වගේ මොලේ ක්‍රියාකාරීත්වය 15%-20% විතර තියාගෙන මේ විදිහේ සාමූහික සාකච්ඡාවකට මට සහභාගි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ කියන්නේ මොලේ කැපැසිටි එක හොඳයි නම්, ධාරිතාවය හොඳයි නම් අපිට හුඟක් දේවල් හංගලා ඉස්සරහට ඉදිරිපත් කරන්න පුළුවන්. මම සමහර වෙලාවට එහෙම කරලා තියෙනවා. ඒ කියන්නේ බැරි නොකරම බැරි අවස්ථාවල. උදාහරණයකට මම හොඳටම දන්නවා මගේ මොලේ ක්‍රියාකාරීත්වය 28%-30% විතර වගේ තියෙන්නේ කියලා. මට ඉරුආරද රෝගයෙන් පීඩා විඳින කෙනෙක් අවස්ථාවල. එතකොට මම සමහර වැඩවලට සහභාගි වුණාට මම බොහෝ දුරට උත්සාහ කරනවා රෝගින් නොබලා ඉන්න. මේ අවස්ථාවල පුළුවන්කමක් තියෙනවා නම් එහෙම බැලුවත් මම මගේ තරුණ වෛද්‍යවරයෙකුට වෛද්‍යවරයෙකුට මම කියනවා මම මේ වෙලාවේ මයිග්‍රේන් ඇටැක් එකක් මැද ඉන්න නිසා මම ඔබට බාර දෙනවා මම පිටිපස්සෙන් හිටියට මේ වැඩ ටික කරන්න කියලා. දැන් ඒක එකක්. ඒ කියන්නේ මොලේ තියෙන සමහර රෝග තත්වයන් අපිට එළියට පෙනෙන්නේ නැහැ. සමහර රෝග එළියට පෙනෙනවා. උදාහරණයකට අංශභාග රෝගය, පාකින්සන්ගේ රෝගය, ඩිමෙන්ෂියා රෝගය, මේ වගේ එළියට පෙනෙනවානේ. ඒ කියන්නේ දැන් අපි ඕන කෙනෙකුට අපිට අපිවම අමතක වුණොත් හරි, එහෙම නැත්නම් අපිට අපි ආදරය කරන අය අමතක වුණොත් හරි, අපිට නිකන් කරකවල තේරේ වගේ වෙනවනේ. එතකොට කොහොමද අපි ජීවත් වෙන්නේ? එතකොට කොහොමද අපි එක එක සම්බන්ධතා තියාගන්නේ? එහෙම වෙනකොට මිනිස්සුන්ට තේරෙනවා. ඒ කියන්නේ තමන් ආදරය කරන කෙනෙකුට තමන් අඳුරගන්න බැරි තත්වයකට આવොත්, කතා කරගන්න බැරි තත්වයකට આવොත් එවැනි තත්වයන් අඳුරා ගන්නට පුළුවන්. නමුත් බොහෝ මොලය ආශ්‍රිත රෝග අඳුරගන්න හරි අමාරුයි. විශේෂයෙන්ම මානසික රෝග ගත්තා. මානසික සෞඛ්‍ය කියලා කියන්නේ මොලේ සෞඛ්‍යයේම ඉතාමත්ම වැදගත් පැතිකඩක් සහ කොටසක්. මිනිස්සුන්ට මතක නැහැ මානසික රෝග සහ මොලේ රෝග මේ මිනිස් මොලේ කියන ඉන්ද්‍රියෙන් එන්නේ කියන එක මිනිස්සුන්ට මතක නැහැ. උදාහරණයකට අපි ඔබත් මමත් කියන සින්දු අහලා බලන්නකෝ. කවුරුත් සින්දු ලියලා නැහැනේ මොලේට. ඔක්කොම ලියලා තියෙන්නේ හදවතට. ඒ වුණාට හදවතේ නෙවෙයි මේවා නිර්මාණය වෙන්නේ. මේවා නිර්මාණය වෙන්නේ මොලේ. මොලයෙන් තමයි අපි යමක් දැකලා අපිට ආසාවක් හෝ ආදරයක් ඇති වෙන්නේ. මොලයෙන් තමයි අපිට දුක ඇති කරන්නේ, සතුට ඇති කරන්නේ, තරහ ඇති කරන්නේ මේ සේරම. එතකොට ඒක අනිත් කාරණේ. කියන්නේ අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කිසියම් හෝ හේතුවකට මොලය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. මේක හරියට මම අර කලිනුත් කියනවා වගේ දැන් බෞද්ධ දර්ශනය හදාරන කෙනෙකුට ඇත්තටම අනිත් ආගම්වලත් මේ විදිහටම කිට්ටු දේවල් තියෙනවා. නමුත් මට වඩාත් කිට්ටු බෞද්ධ දර්ශනය නිසා මම ඒ ගැන කතා කරන්න කැමතියි. දැන් බෞද්ධ දර්ශනයේ සමහර දේවල් කියවනකොට සමහර වෙලාවට හිතෙනවා මට ජීවිතේ ඕනෑම ගැටලුවකට විසඳුම සමහර බෞද්ධ සාහිත්‍යයෙන් හෝ එහෙම නැත්නම් ඔය අටුවා ටීකා ග්‍රන්ථවල තියෙන ඒ වගේ හොයාගන්න පුළුවන් කියලා. උදාහරණකට අපි කරණීය මෙත්ත සූත්‍රය ගන්නකෝ. දැන් කරණීය මෙත්ත සූත්‍රයේ මට තේරෙන හැටියට ඉස්සෙල්ලා කියලා තියෙන්නේ තමන්ගේ හිතේ හැබෑ විදිහටම මිත්‍රත්වය සහ ලවින් කයින්ඩ්නස් කියන එක එහෙම නැත්නම් මෛත්‍රිය කියන එක ඇතිකරන් ඉස්සෙල්ලා අර කුඹුරක් හරියට සීසාලා ඊට පස්සේ ඒකට වතුර හදලා ගොයම් හිටවන්න හදනවා වගේ මේ මිනිස් මොලය කියන එක සකස් කරන විදිහ බුදුහාමුදුරෝ කාරණා 14කින් කියලා දීලා තියෙනවා. මෙන්න මෙහෙම කරන්න ඔය සක්කෝ උජූච සූජූච යනාදි වශයෙන්. මේක මං හිතන්නේ ඉන්ටර්නෙට් එකට ගියපුවාම හොඳ බණක් අහපුවම කෙනෙකුට හොයාගන්න ලේසි. එහෙම නැත්නම් ඔය ලාජ් ලැන්ග්වේජ් මොඩල් එකකට දාපුවාම හොයාගන්න පුළුවන් මේ කාරණා 14 මොකද්ද කියලා. ඊට පස්සේ එක කාරණයක් කියනවා මෙන්න මේක විතරක් නොකර ඉන්න කියලා. ওই ටික තමයි අර හිතේ මෛත්‍රිය ඇතිකරන ඉස්සෙල්ලා කරන්න ඕන වැඩ ටික. දැන් ඒ කරන්න එපා කියලා තියෙන කවුරු හරි ඇත්තටම නුවණ නැති කෙනෙක් ක්‍රිටිසයිස් කරයි කියලා හිතන එකක් තියෙනවා නම් කරන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා කොහොමද මේ හිතේ දයාව ආදරය ඒ කියන්නේ ලවින් කයින්ඩ්නස් කියන එක හදන්නේ කියලා. ඒ හදන්න කියලා තියෙන එක දරුවෙක් විතරක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට ආදරය කරනවා වගේ කියලා. මේක කියවල බලපුවම හිතෙනවා පැතුම් වෙන මේක කියන්න විදිහක් නැහැ. මොන භාෂාවෙන් බැලුවත් මං කියවලත් බලලා තියෙනවා. ලොකු සයිකයාට්‍රිස්ලා සයිකොලොජි ඇඩ්වයිසර්ස්ලත් එක්කත් මං කතා කරලා තියෙනවා. මේට වඩා මේක කියන්න ක්‍රමයක් නැහැ. එහෙම කිව්වට ඕක උදේ හවස සියපාරක් කියන අපේ සමහර නෑදෑ අය හිතවත් අය කීයෙන් කී දෙනෙක් ඕක දැනගෙනද කියන්නේ. ඒකනේ සමහරලාට කරණීයමෙත් සූත්‍රය කියන ගමන් අපිට කොච්චර බැනලා තියෙනවද අපේ ලොකු අය කන පැලෙන්ඩ දෙකක් දෙනවා මම මේ පිරිත් කියනවා කියලා තේරෙන්නේ නැද්ද කියලා. අරක ඇත්තටම තේරුම් අරගෙන තිබ්බනම් එහෙම කියන්නේ නැහැ. ඒ වගේ තමයි අපි මිනිස් මොලේ ගැන ඉගෙන ගත්තත් අපි ඉගෙන ගන්නේ නිකන් මේ එක මේ මේසයක් ඩෙස්ක් එකක් එහෙම නැත්තම් පුටුවක් ගැන ඉගෙන ගන්නවා වගේ. ඒ කියන්නේ හරි අවබෝධයක් නැතුව. ඒකයි මේ අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ඒකයි මම මේ කියන්නේ දැන් අපි විශේෂඥ වෛද්‍යවරු හදනකොට මොලේ සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ පුහුණුවක් තියෙන විශේෂඥ වෛද්‍යවරුත් සැදීමේ අවශ්‍යතාවය දැන් ඇවිල්ලා තියෙනවා. ඒක අපිට දැනට දේශපාලනඥයන්ට කියලා මේක හරියට කරගන්න බැරි නිසා තමයි අපි මේ විදිහට උත්සාහ කරලා එකවර රටවල් දෙකක හදන්න උත්සාහ කරන්නේ. ඒකේ මූලික අඩිතාලම දාලා තියෙන මට සෑහෙන විශ්වාසයක් තියෙනවා අවුරුදු 4ක් 5ක් ඇතුළත අපි මේක කරනවා කියලා.
1: හොඳයි අපි තවත් පුංචි කාරණාවක් ගැන කතා කරලා 27 වෙනිදා තියෙන වැඩේ ගැන කතා කරමු. මොකද ඔබතුමා ඉතාමත්ම අපූර්ව තැන්වලට අරගෙන එනවා ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න හිතන විදිහට. ඔස්ට්‍රේලියාව කියලා කියන්නේ අපි උපන් බිමෙන් සැතපුම් දහස් ගණක් ඈතින් ඉන්න රටක්. මේක හරියට ගෙන්දගම් පොළොවක් අපිට. යාළු මිත්‍රයෝ ඉන්නවා නම් ඉතාමත් මතලොස්සයි ඉන්නේ. නෑද හිතමිතුරෝ නැති තරම් අපිට ප්‍රශ්නයක් ආවහම කතා කරගන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ මානසිකව වඳ විඳින ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ඉන්න රටක් බාට දේශයක් බාට පත් වෙලා තිබෙනවා. ලංකාවේ නම් එහෙම නෙමෙයි. යාළුවෙකුට කියන්න පුළුවන් මචං මට පොඩ්ඩක් අද අවුල් පොඩ්ඩක් යන්න එළියට අම්මේ මට අමාරුයි. නැන්ද මාමලා පිටිපස්ස ඉන්න ඕන කෙනෙක් ඉන්නවා ඕනම ප්‍රශ්නයකදී ඇවිල්ලා සනසන්න. හැබැයි මෙහෙ එහෙම එකක් නැහැ. අපි ගෙදරකට කොටු වුණාම ගේ ඇතුලේ අපි තනියම ඉන්නේ. අපිට වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. කොහොමද මේකට අපි ඔර්ථ
0: පැතුම් ආයෙත් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මේක අපි ඇත්තටම ලියලත් තියෙන පරිශන කරලත් රජයටත් කියලා තියෙන කතාවක්. දැන් ඔය ඔස්ට්‍රේලියාවේ මිල් පදිංචි කාර්යයන්ට වගේම ඔය ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස අපි වර්ගීකරණය කරන්නේ විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට එහෙම cold groups හැටියට culturally and linguistically diverse groups හැටියට ඒ කියන්නේ සංස්කෘතිකමය වශයෙන් සහ භාෂාමය වශයෙන් වෙනත් විදිහේ කට්ටිය හැටියට ඒකින් අදහස් වෙන්නේ ඉංග්‍රීසි බෑයි කියලා. දැන් මේ කණ්ඩායම් ඇත්තටම මොලේ රෝග නිසා පීඩා විඳින ප්‍රමාණය 4-5 ගුණයකින් වැඩි මේ රටේ මුල්පදිංචිකාරයන්ට වැඩිය. මුල්පදිංචිකාරයන් කියලා කියන්නේ මේ සුදු අයට වැඩිය මම මෙහිදී අදහස් කරන්නේ. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි ඔබ ඔය කිව්වේ. දෙවෙනි කාරණේ තමයි මේ අයට මේ තියෙන ක්‍රමය ක්‍රමවේදයන් ලේසියෙන් නැවිගේට් කරන්න බෑ. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි මම මේක තාම අපිට පරිශන කරලා පෙන්වන්න බැරි වුණාට මම මේක එලිපිට කියන කතන්දරයක් මෙවැනි ශේස්ත්‍රයේ අයට උදාහරණයක් හිතට අපි හිතමුකෝ ඕස්ට්‍රේලියාවේ මුල්පදිංචිකාරයන්ට කියලා. අපි දන්නවා මේ රජයේ කොච්චර සල්ලි දානවාද ඒ අයගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙලා නැහෙනේ. පුළුවන් වෙලා නැත්තේ අපිට හරි අමාරුයි මේ විදිහට තනි වෙච්ච කොටසකගේ ගැටලු निराකරණය කරන්න ඒ ශේස්ත්‍රයේ විද්වත් අය සහ ඒ ශේස්ත්‍රයේ සංගීතය කරන අය එතකොට ජනමාධ්‍ය කරන අය දේශපාලනය කරන අය මේ සමාජ ස්තරයේ ඉන්න හැම කට්ටියකම ඒ ශේස්ත්‍ර වලින් හදන කල් අපිට ඒ වාගේ ගැටලු निराකරණය කරන්න බෑ. මේක අපේ රටේ විතර මෙහෙ විතරක් නෙවෙයි ඇමරිකා එක්සත් ජනපදය එංගලන්තය නව ශ්‍රීලන්තය මේ හැම රටකම තියෙන ප්‍රශ්නයක්. එතකොට මොකද්ද මේකට තියෙන විසඳුම? එකක් තමයි දරුදරියන්ට හැම ශේස්ත්‍රයකම ඉස්සරහට ඇඳිඩ දෙන එක. මම ඉතාමත්ම සතුටටපත් වෙනවා මේ මහේෂ ගමගේලා වගේ අය ඒ තමන් ඉගෙන ගන්න එකට අමතරව භාෂාවත් ඉගෙනගෙන සාහිත්‍යයත් ඉගෙනගෙන අලුතෙන් සංගීතයත් නිර්මාණය කරගෙන ඒවා ඉදිරියට ගෙනියන එක මගේ ළමයිත් මෙහෙ ඉපදිච්ච අය එහෙම ඒ විදිහට දෙක තුනක් කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද හැම අම්මා තාත්තා කෙනෙක්ම කලබලකාරී විදිහට ඉන්නේ. අපි හැමෝටම ලංකාවේ අයගෙත් ගැටලු තියෙනවා. ලංකාවේ ඉන්න අපිට බැන්නට අපි මේ පිටරටාවට පස්සේ ලංකාවේ අය ගැටලු විසඳන්න මොකද්ද මේ තියෙන අමාරුව කියලා කිව්වට අපි මෙහෙ අර විදේශගත කියලා කියනවනේ ගත විදේශවල වුණාට හිත තියෙන්නේ ලංකාවේ. ඉතින් එතකොට මේ හරි අමාරුයි අනික අපි හුඟක් අය ඔබත් මමත් අපේ අනිත් හිතවත් අයත් අපි කොහේ හිටියත් මේ ලෝකේ නිකන් තනි ආයක් වගේ තැනක්නේ. අපි එක එක එනාට සම්බන්ධයි. සම්බන්ධ නිසා අපිට කතා නොකර ඒවට හවුල් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒවා එහෙම කරන එක හොඳයි. එහෙම කරනකොට අර මොළයට තියෙන තනිකම දැනෙන්නේ නැහැ. ඒ නැති සමාජ සම්බන්ධතා හදාගෙන තියෙන මොළේ සෞඛ්‍ය අපිට මොළයට ගැටලුවක් තිබුණත් නැතත් මොකද අපි අපේ මොළය අපිට ඇක්සස් කරන්න පුළුවන් වෙන්න දෙපයි. දේශපාලනය කරන්න හෝ සංගීතය කරන්න හෝ වෛද්‍ය විද්‍යාව ප්‍රැක්ටිස් කරන්න හෝ මුදල් හම්බ කරන්න හෝ ඕනෑම දෙයක් කරන්න මොළේ තමන්ගේ මොළයට ඇක්සස් තියෙන්න ඕන හොඳට. එක දෙවෙනි කාරණේ තමයි තමන් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙන්නත් ඕන. ඒ තමන් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනකොට තමයි අනිත් අය එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න ලේසි වෙන්නේ. මේක තමයි මම හිතන්නේ හැම ආගමකම වගේ කියන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒවම තමයි අපි අය හැබැයි හුඟක් නොකරන්නේත්. ඒකටත් අර හේතුව මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර කරණීමිත සූත්‍රය කියනවා වගේ තමයි. ඒ කියන්නේ අපිට නිකම් මොලේ තමුසිට මොලේ නැද්ද ඔයාලට මොලේ නැද්ද කියලා කියන්න පුළුවන් වුණාට මොලේ කියන්නේ ඇත්තටම මොකක්ද මේකේ සෞඛ්‍ය තත්ත්වය මේක කොහොමද මං රැක බලාගන්නේ කියන එක අපිට මතක තියෙන්නේ නැහෙනි. එහෙම මතක තිබ්බනම් අපි මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න යන්නෙත් නැහැ. ඇත්තටම දැන් ඔබටයි මටයි වුණත් තරහ ගිය වෙලාවක බලන්නකෝ අපිනේ වැඩිපුර දැවෙන්නේ අනිත් අයටත් වැඩිය. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ තමන්ගේ මොළයේ සෞඛ්‍ය ගැන ඉගෙන ගන්න හොඳ තැනක් තමයි තමන්ගේ මොළයත් එක්ක එහෙම නැත්නම් තමන්ගේ මනසත් එක්ක හොඳ අන්කන්ඩිෂනල් ආදරයක් සහ සම්බන්ධතාවයක් තියාගෙන ඉන්න එක. අපි ඔක්කොම මේ බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ වගේ ඉතාම දක්ෂ මිනිස්සු නෙවෙයිනේ. ඒ නිසා අපි අතින් පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. අපිටත් වැරදි වෙන්න පුළුවන්. එහෙම වැරදි වුණත් අපිට පුළුවන් වෙන්න ඕන අපිටම හොඳ ධනාත්මක කතාවක් කරලා කමන්නෑ ඔබට මේ සැරේ වැරදුනා ඒ වුණාට මම ඔබ බලාගන්නම් කියලා අපිත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගෙන ඒත් එක්කම අපේ වටේ පිටයත් ඉන්න එකත් සම්බන්ධතාවයක් තියාගෙන ඉන්න එක ඔබත් ඇතුළු අනිත් අය ගොඩක් දේවල් සමාජයේ කරනවා. මෙල්බන් නගරේ විශේෂයෙන්ම අපි දන්නවා හැම සත්‍යන්තයකම වගේ මොකක් හරි වැඩක් තියෙනවා. ඒවට සහභාගි වෙන එක හොඳයි. මම ඉන්ද්‍රජිත් එහෙමත් නිතරම කියන්නේ ඕගොල්ලෝ හරි ලොකු වැදගත් වැඩ කරන්නේ. මොකද ඒවා නිසා මිනිස්සුන්ට එකතු වෙන්න පුළුවන්. මිනිස්සුන්ට අර නැති වෙච්ච දේවල් ආපහු ඇති කරගන්න පුළුවන්. සමාජ මාධ්‍යවල උනත් ගොඩක් තරහ ගන්න නැතුව පොඩි පොඩි රණ්ඩු ගියත් එහෙම සම්බන්ධතා තියෙන එක ඇත්තටම මම හිතනවා මොළේ සෞඛ්‍යයටත් හොඳ යහපත් දේවල් කියලා. විශේෂයෙන්ම රණ්ඩු නොවි ඉන්න පුළුවන් නම්.
1: හොඳයි මාචාර්තුමනි, ඔබ අපිව අරගෙන ඉන්නේ 27 වෙනි තියෙන වැඩේ තිබෙන වැදගත්කම දැන් කතා කරන්න. අපි කතා කළා වගේම ඕස්ට්‍රේලියාවින් අපිටත් ලංකාවින් අපේ ආදරණීයන්ටත් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන් දෙයක් තමයි මේ මානසික රෝග සහ මොළය සම්බන්ධ රෝග. ආණ්ඩු කරනකම් බලන් ඉන්න නැතුව Tamanṭa puluwan vidiyata wede patang gannane obathuma athulu kandaya me soodaran wenne. Dan api matak karamu June maase 27 weni senasurada me tiyena satkarya gana.
0: O patum man mechchera vela godak vela katha karata man me mole saukye gana kiwwe ara mulu lokema tiyena kalaya wala tiyena kola tika saha mage athara kada gatta kola tikak wage bithama poddak thamai man me kiwwe thawa godak dewal tiyena apita mole saukye gana katha karanda. මං ඒ උදාහරණය ගත්තේ මේ මොලේ සෞඛ්‍ය පිළිබඳව කියන එක ඉගෙන ගැනීම සහ ඒ පිළිබඳ විශේෂඥ පුද්ගලයෙක් වෙන එක ලේසි පාසු වැඩක් නෙවෙයි කියන එක කියලා දෙන්න. එහෙම වෙලා තිබුණත් ලෝකේ කිසිම රටක එහෙම මොලේ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම ෆෙලෝෂිප් එකක් දීලා පුහුණු කරන තැනක් කොහෙවත් ඇත්තේ නැහැ. එහෙම නැතිකොට අපි කොච්චර දේශපාලන නායකයින් එක හිතවත් වුණත් ඒ සඳහා මුදල් වැයකරනද ප්‍රතිසම්පාදන ඉල්ලන්න කියලා කියන එක හරියන වැඩක් නෙවෙයි. ඒ නිසා තමයි අපි හිතුවේ ලෝකේ පළවෙනි වතාවට මා දන්න හැටියට ඔය මෙහි ප්ලෙන්ටි වෙල තියෙන සිංහ සමාජය එතකොට අපි ගොඩක් එකතු වෙලා වැඩ කරන ඕස්ට්‍රේලියානු මයිග්‍රේන් පදනම කියන එක ඒත් එක්කම මා වැඩ කරන වෙස්ටර්න් මහරෝහල තවත් විශ්වවිද්‍යාල කීපයක් ලාට්‍රොබ් විශ්වවිද්‍යාලය RMIT එක මෙල්බර්න් යුනිවර්සිටි එක ඩීකින් යුනිවර්සිටි එක මේ හැම ඒ වගේම ඉන්න අයටත් ආරාධනා කරලා දේශපාලන නායකයින්ටත් තරුණ වෛද්‍යවරුන් වෛද්‍යවරයන් වායසකය ඒත් එක්කම ඕස්ට්‍රේලියානු විද්‍යා පදනමේ සභාපතිතුමා මහාචාර්ය සෑම් බර්කොවික් මහත්මයා ඔහුටත් අපි ආරාධනා කරා උත් ආරාධන පිළිඅරගෙන එනවා මේ විදිහට ශ්‍රී ලාංකික වෙච්ච සංගීත කණ්ඩායමක් වෙත අල්ටිමේට් කියන සංගීත කණ්ඩායමටත් ආරාධනා කරලා පුරා පැය පහක මොලේ සෞඛ්‍ය ගැන පොඩි වෙලාවක් කතා කරලා හැබැයි ඊට වඩා ඒ හතරකට කිට්ටු කාලයක් මම බලාපොරොත්තු වෙන විදිහට මෙල්බර්න් වල දැකපු જાති නැති જાතියේ හොඳ විනෝදාත්මක හැන්දෑවක් දෙන එක තමයි අපේ බලාපොරොත්තු. හැබැයි මෙහි යටි අරමුණ මම අර කිව්වා වගේ අර ෆෙලෝෂිප් දෙක සඳහා මුදල් ප්‍රතිසම්පාදනය කරගන්න එක. මේකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. අපි තෝරගෙන තියෙන ටේලර්ස් රූම්, ලේක් විව් බෝල් රූම් කියන එකේ 850ක් විතර වාඩි කරවන්න පුළුවන්. මා වැඩ කරන රෝහලේ විතරක් ඉන්නවා හෙදියන් හෙදවරුන් සහ වෛද්‍යවරුන් 10000කට පමණ ප්‍රමාණයක් මුළු වැඩ කරන කණ්ඩායම 14500ක් විතර. එතකොට ඔය මේ ඊට ළඟපාත තියෙන අනිත් රෝහල් වල තවත් 4500ක් විතර ඉන්නවා. මගේ අරමුණ අපේ අරමුණ අවුරුදු කීපයක් යනකොට මේ බ්‍රේන් හෙල්ත් ගාල ඩිනර් ඩාන්ස් කියන එක ලොකු බ්‍රෑන්ඩ් එකක් කරලා විශේෂයෙන්ම තරුණ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරයන් මෙන්ම තරුණ හෙදියන් සහ හෙද මහත්වරුන් ඒත් එක්කම අනිත් ඔය පැරාමෙඩිකල් අයත් එක්ක එකතු කරගෙන 500ක් විතර ගෙන්න ගත්තොත් මම හිතනවා අපිට ප්‍රධාන බැංකුවලට එතකොට රතවාහන විකුණන ආයතනවලට හොඳට මේ වගේ වැඩකට උදව් කරන්න කියලා අපිට කියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ඔබේ අසන්නන්ට මෙල්බර්න් නුවරින් විශේෂයෙන්ම මම ආදරයෙන් සහ ගෞරවයෙන් ආරාධනා කරන්නේ පුළුවන් නම් මේකට පොඩි උදව්වක් කරලා ඇවිල්ලා අපිත් එක්ක මේ පැය හතර පැය පහ විනෝද වෙලා ඒත් එක්කම ඔබට දකින්න පුළුවන් හුඟක් මොලේ සෞඛ්‍ය පිළිබඳ ගොඩක් වැඩ කරපු කීප දෙනෙක් දකින්න පුළුවන්. ඒ වගේම තරුණ පරම්පරාවය දකින්නත් පුළුවන්. ඊට අමතරව අඩුම ගානේ පැය හතරක්වත් උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්න මම පොරොන්දු වෙනවා. මං ඒ හැමෝටම කියලා තියෙන්නේ ඔක්කොම ෆෝමැලිටීස් පළවෙනි විනාඩි 45 විතර වගේ ඇතුළත ඉවර කරන්න ඕන. එහෙම කරොත් මට හිතෙනවා ලංකාවෙත් මෙහෙත් මං අර කිව්වා වගේ මීට අවුරුදු 10කට 15කට විතර කලින් වෙන්න තිබිච්ච දෙයක් අපි මේ කරන්න හදන්නේ. බ්‍රේන් හෙල්ත් එහෙම නැත්නම් මොළයේ සෞඛ්‍ය පිළිබඳව තරුණ විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ වෛද්‍යවරියෙකුට මෙහෙත් ලංකාවෙත් එකවර මේ විදිහේ පුහුණුවක් ලබා දීලා අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මේක කරන්න පුළුවන් කියලා මට තේරෙනවා. මම ඇත්තටම පෙරේදා ඊයේ මම ලංකාවෙන් ආ පෙරේදා අපි පළවෙනි වතාවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් කොළඹ මහරෝහලේ ස්නායු රෝග ඒකකයේ හරියට මේ ස්නායු රෝගවල ලංකාවේ මක්කම වගේ තැනක් එතන 19 දෙනෙක්ගේ මොලේ සෞඛ්‍යත් නියුරෝ ඩිජෙනරේටිව් ඩිසෝඩර්ස් ඒ කියන්නේ ඩිමෙන්ෂියා රෝගේ පාකින්සන්ස් රෝගේ වගේ කියන රෝග තත්ත්වයන් පිළිබඳව මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක පළවෙනි අදියර අපි දියත් කරා 19 දෙනෙක්. ඉතින් 19 දෙනාම හිටියොත් මම හිතන හැටියට ලෝකේ පළවෙනි වතාවට පොඩි රටකින් අපි මෙහෙම වැඩක් පටන් ගන්න.
1: හොඳයි මහාචාර්යතුමනි බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් අදත් වෙනදා වගේම කාල සීමාව අපිට හරස් වෙලා තියෙන රෑ 10 වෙන්නත් ඔන්න මෙන්න. අපි දවසක මේක ගැන කතා කරමු සහ මම ඔබතුමාට ආරාධනා කරනවා මේ වෙනුවෙන් වැඩසටහන් මාලාවක් අපි කරමු. මේක අපි හැමෝටම වැදගත් වෙන වැඩක් කියලා. ඉතින් 27 වෙනිදා තියෙන වැඩේට අපි ස්වර්ණ FM සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් වෙනවා එදාට. අපි ආරාධනා කරමු හැමෝටම එදාට ඇවිල්ලා එකතු වෙන්න කියලා. මහාචාර්ය තිස්ස විජේරත්න මැතිමනි ඔබතුමාට බොහොම ස්තුතියි අද වැඩසටහනට අපිත් එක්ක එකතු වුණාට.
0: බොහොම ස්තුතියි පැතුම් හැමෝටම සුබ රාත්‍රියක් සුබ දවසක් සුබ සතියක් වේවා. හැමෝගෙම මොලේ සෞඛ්‍ය වඩාත් ප්‍රවර්ධනය වේවා. මොලේ රෝගයක් තිබුණත් නැතත් සතුටින් නිරෝගීව ජීවත් වෙන්නට වාසනාව ශක්තිය දෑරි හැමෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තට.

සාහිත්‍ය සමගින් ඔබෙන් සමගිනයන්ටයි මේ සූදනන් වෙන්නේ. හරියටම ලබන සෞදාත්‍රයාටට අපි එනවා ඔබව මුණගැහෙනට. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහි සත්‍යයක්. අයිබවන් වාසනාවන්.